දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන් විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: අපි දැන් සුභාසින්සන පැදි ශ්‍රවණය කරමු.
1: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල් වේවා. සියලු දුක් දුම් නසිඳේවා. දහම් සුවඳින් හද නිවේවා. ගැටලු ඉඳ හිට නැගෙන තරමට

ලෝතුරා බුදු සසුන බැබලි සියලු යහපත උදාවීවා.

උදාවන හිරෝ සැඟව ගොස් යාලි නැගෙන තුරු බුදු සමිඳු සරණයි.

උතුම් මහා සංඝ රුවනි සරණයි සදාකාලෙන් සදාකාලිට ඔබ

උතුම් බුදු ගුණ පිහිට වේවා. කරන්නට යන සියලු කටයුතු සිතන පරිදිම සඵල වේවා.

0: බුදුන් දම් සංග රුවනි බලයෙන් සදාකල් සෙත් දිදිනීවා.
1: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එන් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
2: සුදුල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල radio.lk අරහා මුළු ලොවටම
3: සුදුල ගුවන් විදුලිය.
5: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂාන්ධකාර වින දෝෂාන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළව විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
2: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුබ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදිල ගුවන්විදුලිය
4: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
4: සුදිල ගුවන් විදුලිය.

0: சுதிலே குவான் விதுலியா. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
0: සුදුල

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
0: සුදුල

කරුණාව දයාව මෛත්‍රිය යන මේ උතුම් මිනිස් ගුණාංග තුලින් උන් හිටි තැන් අහිමිව අනාථ වූ සරණාගතයින් හට පිහිටවීමද

0: පසලගොඩේ දුක් විඳින අසරණ දරුවා. පින්වතුනි, සැවැත්නුවර නගර සෝබනියක් සිටියා. මේ නගර සෝබනියට දාව පුංචි පුතෙක් උපදිනවා. මේ ඉපදෙන පුතා පිරිමි දරුවෙක් බව දැනගත් නගර සෝබනිය එක පුරුෂයෙකුට කියනවා මේ පුතාව ගිහින් සොහොන් භූමියට දාන්න කියලා. ඔහු විසින් ගිහිල්ලා ඉපදුන දවසේම මේ දරුවාව සොහොන් භූමියට ගිහින් දානවා. පින්වතුනි, අසරණ දරුවාට කිසිම කරදරයක් පීඩාවක් සිදු වුණේ නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොව බලන විට මේ පුංචි දරුවව පෙනෙනවා. මිනිසුන් වටවෙලා එම ස්ථානයේ රැඳී සිටිනවා. බුදුහාමුදුරුවෝ දැකලා මේ දරුවාට පිහිට වෙනවා. ඒ අවස්ථාවේ පිරිස අහනවා, ඉපදිලා ඉපදුණු මොහොතේම මේ කසලගොඩේ දුක් විඳින්නට සිදුවුණ අකුසල ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයක පින්වතුනි පිරිසක් එකතු වෙලා භික්ෂූන් වහන්සේලාට දන් දෙනවා. ඒ භික්ෂූන් වහන්සේලාට දන් දෙනකොට මේ දරුවා ඒ ආත්මේ මිසදිටු සිතුවිලි තියෙන පුරුෂයෙක් බවට පත් වෙලා ඉපදුනා. මේ දෙන දානයන් පිළිබඳව දැකලා ඔහු මෙහෙම කියනවා, ඔය මුඩු මහණන්ට දන් දීම, මහණ බමුණන්ට දන් දීම ඔබට ප්‍රතිඵලයක් නෑ. ඔය තුලින් පිනක් කුසලයක් ලැබෙන්නේ නෑ. එනිසා ඔය දෙන දානය උවිත වැඩිය හොඳයි, ගිහින් කසල ගොඩකට දාන්න කියලා. අන්න ඒ කියපු වචනයෙන් පින්වතුනි මේ ක්‍රියාව සිද්ධ වුණා. ඉන්පසුව දින හතක් පුරාවට අම්මාගේ කීම අහලා සමාව අරගෙන දින හතක් මහා සංඝරත්නයට කැඳ දානයක් දුන්න කියලා සඳහන් වෙනවා. අන්නේ හේතුවෙන් කිසිම උපාද්‍රවයක් ජීවිතේට සිදුුනේ නෑ කියලා සඳහන් වෙනවා. නමුත් ඉපදුණු මොහොතේම කසලගොඩක දවස් හතක් දුක් විඳින්නට සිදු වුණා. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් සිදු කරන අකුසල ක්‍රියාව අවබෝධ කරගන්න, ඔබ වචනය පාවිච්චි කරමින් කරන කතාව අවබෝධ කරගන්න, මේ පුංචි දහම් කරුණ ජීවිතයට වැදගත් වේවි.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

0: සුදිල ගුවන් විදුලිය
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉත ආගනීය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

0: ධමසවනකාලෝ අයංබදන්තා ධමසවනකාලෝ අයංබදන්තා ධමසවනකාලෝ අයංබදන්තා නමුතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස්ස
1: සාමාන්‍යෙන් අපි බුදුරජාණන් වහන්සේ උදෙසා ගිලම් පස පූජා කරන, දානයත් පූජා කරන, මලුත් පූජා කරන, පහම් පූජා කරන, සුවඳ දුම් පූජා කරන, අපි බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් ගියත් තාමත් බුදුගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේට පූජා පවත්ව. බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය තුළ සඳහන් වෙන්නේ මේ ලෝකේ මනුස්සයන්ගේ විතරක් නෙමෙයි, දෙවියන්ගේද මනුස්සයන්ගේද දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපක්ති පූජා මේ සියලු පූජාවන් පිළිගන්න දරාගන්න තරම් ලෝකේ ඉන්න පින්වන්තම භාග්‍යවන්තම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේක ගාථාවක් පෙන්නවා, තිට්ඨන්තේ නිපුතේ චාපි. තිට්ඨන්තේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලය. උන්වහන්සේ අවුරුදු 45ක් වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේටම දාන පූජා කරපු අය හිටියා. ඒ පින ලැබිච්ච අය හිටියා බත් හැන්දක් හරි බුදුහාමුදුරන්ගේ පාත්‍රයට පූජා කරගත්ත අය. බුදුරජාණන් වහන්සේට ගිලම් පසක් පූජා කරගත්ත අය හිටියා. උන්වහන්සේගේ සිරිපතුල් අභියස මල් පූජා කළ වැඳගත් පින් කරගත්ත අය හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩඉන්නේ නැති තිට්ඨන්ති යමෙක් බුදු කෙනෙකුට පූජාවන් පවත්වලා පිනක් රැස් කරගන්නවද? නිබ්බුතේ චාපි කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පස්සේ. ඒ කියන්නේ අද වගේ කාලෙක. අපිට බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන ත්‍රිවිධ චෛත්‍ය බුදුහාඳුරු පෙන්නන. ඒ තමයි ශාරීරික 13 වහන්සේලා තැන්පත් චෛත්‍ය. බුදුහාමුදුරන්ගේ 13 වහන්සේ නමක් තැන්පත් කළ ඉදි කරපු චෛත්‍යයක් ජීවමාන බුදුහාමුදුරු විදිහටම සලකගෙන පුද පූජා කරන්න පුළුවන්. පාරිභෝගික බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු දේවල් තැන්පත් කරපු චෛත්‍ය තියෙනවා. චෛත්‍ය හැඩයටත් හදලා තියෙනවා. දැන් අපි ගමු බුදුහාමුදුරු පරිහරණය කරපු චීවරේ. අපි කියන්නේ බුදුහාමුදුරන්ගේ සිවුර කියන්නේ චීවර 13 වහන්සේ කියන. බුදුහාමුදුරු පරිහරණය කරපු උන්වහන්සේ දියගෙන ගිය වාජනේටි කියන්නේ ඩබරා 13 වහන්සේ. බුදුහාමුදුරන්ගේ පාත්‍රේටි කියන්නේ අපි පාත්‍රා 13 වහන්සේ. බුදුහාමුදුර වැඩ හිටියේ මිනි පළඟ තැම්පත් කළ චෛත්‍ය ඉදි කරා. දැන් කැලණී නාගදීපේ තියෙන බුදුහාමුදුර දේශනා කරා, උන්වහන්සේ වැඩ ඉඳලා යමක් පූජනීයත්වයටපත් වුණා නම් ඒක පාරිභෝගිකයි. තැම්පත් කළ චෛත්‍ය ඉදි කරන්න කිව්වා අනාගතයේ දෙව් මිනිස් ලෝකයාට පින් කරගන්න පුළුවන්. එතකොට එවැනි පාරිභෝගික 13 වහන්සේ නමක් තැන්පත් කරපු චෛත්‍යය. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්වන එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු දේවල් අතර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අග්‍රයි කියලා. එතකොට බෝධීන් වහන්සේ වෙනුවෙන් පූජා පවත්තද පාරිභෝගිකයි. උද්දේශික කියන්නේ බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන මවාගෙන අපිට බුදුහාමුදුරුවෝ වෙනුවෙන් බුදු පිළිමයක් වෙන්න පුළුවන් සිහි කරගෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන අපි සිරිපා සටහන. ඒක පිත්තලෙන් හැදුවා වෙන්න පුළුවන්, ගලකින් කෙටුවා වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ වෙනුවෙන් අපිට ඒ සිරිපතුල දකින්නකොට සිහි වෙන්නේ බුදුහාමුදුරුවෝ. උද්දේශිකයි. ඒ වගේ ශාරීරික පාරිභෝගික උද්දේශික කියන මේ ත්‍රිවිධ චෛත්‍ය උදෙසා අපි මලක් පූජා කරා, දානි ටිකක් පූජා කරනවා, ගිලම්පස පූජා කරනවා. හැබැයි මේ පූජා කරනකොට වැදගත්ම දේ මොකද්ද? චේතනා සමේ චිත්තේ හිත සමාන නම් මම මේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේට මයි පූජා කරන්නේ කියලා හිතනන් තියෙන්නේ සමේ ඵලක්. ඒහා සමාන විපාකයක් ලැබෙනවා කියලා. එහෙනම් අපිට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක් ගියත් අදත් බුද්ධ පූජාව තියලා බුදු කෙනෙකුටම දානයක් පූජා කරා වගේ පිනක් රැස් කරන්න පුළුවන්. ඒ පින රැස්වෙන චේතනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගිලම්පස පූජා කරද්දි බුදුහාමුදුරන්ටම ගිලම්පසක් පූජා කරා වගේ පින රැස් කරගත්ත. ඒ පින රැස්වෙන චේතනා. එනිසා බුදුහාමුදුරු පෙන්නවා සමේ චිත්තේ හිත සමානන බුදුහාමුදුරන්ට පූජා කරන කෙනෙක් හා සමාන හිතක් නම් අපි තුල තියෙන සමේ බලක්. ඒහා සමාන විපාක ලබන. ඒ විදිහට විපාක ලැබපු කෙනා සත්තා ගච්ඡanti සුගති. එහෙම පින්කම් කරගත් සත්වයන් සුගති සහිතව නිවන කරා යනවා. ඒ නිසා පින්තුනි මේ බුද්ධ පූජාව ලේසි දෙයක් නෙමෙයි. නිකන් හිතන්න එපා බුදුහාඳුරු පිරිනිවන් පාලා අපරාදිනේ හිමේ හිතන්න එපා සිතුවිල්ලක්. ඒ නිසා අපිට බුදුහාඳුරන්ට පූජා කරා වගේ පින් කර ගන්න පුළුවන්. ධර්මයේ තියෙනවා දක්ෂිනා විභංග සූත්‍රය. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ සාංගික දාන විස්තර කරනකොට පෙන්නවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වඩා හිඳවල සංඝයා කියන්නේ බුදුහාමුදුරන්ගේ සාරක සංඝ පිරිසට දන් දෙනවා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට සාංගික දානයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් දන් දෙන්න පුළුවන් කියලා. ඒ කොහොමද? අද අපි ගෙදරක දානයක් පූජා කරා දානි අක්‍රම කොටස පූජා කරන්නේ සංඝයාට පූජා කරන්න කලින් කාටද? බුදුහාමුදුරන්. සාමාන්‍ය ලංකාවේ නම් ඔබ දැකලා ඇති දානිකට ස්වාමීන් වහන්සේලා වඩම්මනකොට හාමුදුරුව නෙමෙයි ඉස්සරහින් වඩිනේ. ඉස්සරහින් වඩම්මන් සදාතුක ධාතු කරණ. බුදුරජාණන් වහන්සේ වඩිනවා කියන හැඟීමෙන් මුතු කුඩයක් ඉහෙලගෙන හිස මත තියාගෙන බොහොම ගෞරවයෙන් ඉදිරියෙන් වඩම්මන්නේ ධාතුන් වහන්සේලා. එතකොට ස්වාමීන් වහන්සේලාට දානි පූජා කරන්න කලින් මුලින්ම පූජා කරන්නේ බුදුරජාන් වහන්සේ. බුද්ධ පූජාව තියලා තමයි සංඝයාට දානි පූජා කළ සාංගික කරන්නේ. ඒ විදිහට දානයක් දෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වුණත් බුද්ධ ප්‍රමුඛ සංඝයාට සාංගික දානයක් පූජා කරා හා සමාන ආනිසංස ලබන්න පුළුවන් කියලා. ඒ නිසා මතක තියාගන්න පින රැස්වෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. පින රැස්වෙන්නේ අපේ චේතනාව තුළ. ඒ නිසා චේතනාව තුළ අපිට පින් රැස් කරගන්න පුළුවන් ක්‍රම ඕනේ තරම් තියෙනවා. ඒ නිසා පින්තුනේ අපේ චේතනාව තුළ අපි චේතනාව පිරිසිදු කරගෙන බුදුරජාණන් වහන්සේට දානීය පූජා කරනවා, බුදුරජාණන් වහන්සේටම ගිලම්පස පූජා කරනවා, බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනවා. එහෙම චේතනාවකින් මලක් පූජා කරගත්තත් විශාල පිනක් රැස් වෙනවා. මේ චේතනාවේ බලවත්කම ඔබ ওই විමානවත්වයේ තියෙන සමහර සිදුවීම් අහලා ඇතිනේ. විමානවත්ව කියන්නේ දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. ඒවැය සඳහන් වෙනවා මුගලම් මහරහතන් වහන්සේ බොහෝ වෙලාවට දිව්‍ය ලෝකෙට වැඩම කළ දෙවියන්ගෙන් තොරතුරු විස්තර අහගෙන ඉන කෙනෙක්. උන්වහන්සේ මනුස්ස ලෝකෙ බණ කියනකොට ඒ සිදුවීම් තමයි ගලපලා ගන්න. අද උදෑසන මං දිව්‍ය ලෝකෙට වැඩම කරා. මේ වගේ දෙවි කෙනෙක් හම්බුණා. මෙන්න මේ වගේ පිනක් කරලා මේ වගේ දිව්‍ය ලෝකේ සැප සම්පත් විඳිනවා කියලා ඒ දෙවියන්ගෙන් අහගත්ත කතාව මනුස්ස ලෝකේ කියලා මිනිස්සුන්ට බණ කිව්වේ. ඒ සිදුවීම් තමයි ගොඩාක් තියෙන විමානවත්වේ. මේ දේශනාවල සඳහන් වෙනවා සමහර දෙවිවරු මල් ටිකක් පූජා කරලා චෛත්‍ය. ඊළඟට සමහර අය මල් ටිකක් පූජා කරන්න යනකොට මගදී අනතුරක් වෙලා මැරිලා දිව්‍ය ලෝකෙ ඉපදිනවා. සමහර අය කියනවා සාමීනි මං ගොඩාක් පින් කරගත්ත කෙනෙක් නෙමෙයි. පින්දපාත වැඩි සාමීන් වහන්සේ නමකට ගෙදර දෙන්න දෙයක් තිබ්බේ නැහැ කියලා. බත් හැන්දක් පූජා කරේ දම් කුඩ ටික සූරලා සූරලා බත් හැන්දක් පූජා කර ඔච්චරමයි කියනවා කරගත්ත පින. ඔය පින සිහි කර කර හිටියා මට මැරෙන වෙලාවෙත් ඔය පින මතක් වුණා කියලා. සමහර අය පිට්ටු කෑල්ලක් පූජා කර උක්දණ්ඩක් මිරිකල පූජා කළ දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරු ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා මතක තියාගන්න අපි ගොඩාක් පින් කරලා ඇති. දැන් ඔබේ ජීවිතේ මේ බණ අහන්නේ ඉන්නෙම පින්කම් කරන අයම ඕන තරක බණක් සංවිධානය කරන්නේ බණක් අහන්නේ බණක් තියනවා කියවහම කොහොම හරි බණ අහන්න යන්න ඕනේ කියලා හිතාගෙන සූදානම් වෙන්නේ පින් කරන අය පින්නට කැමති අය. එතකොට අපේ ජීවිතවල අපි ඕන තරම් පින් කරලා ඇති. අපි ගොඩාක් පින් කරලා තියෙනවා. හැබැයි මේ පිනේ විපාක අපිට කවදාහරි ලැබෙනවා මතක තියාගන්න. පිනේ විපාක නැති වෙන්නේ නැහැ, ලැබෙනවා. හැබැයි මේ විපාක අපිට ඕන විදිහට අපිට බලවත් කරගන්න නම් කවදාහරි ලැබිච්ච දෙයක් කියලා ඉඳලා හරියන්නේ නැහැ. ඒ පින සිහි කරලා සිහි කරලා සිහි කරලා ඒ පිනේ විපාක බලවත් කරන්න අපි දක්ෂ වෙන්නේ. අපි කොච්චර පින් කරලා තිබුණත් පිනේ විපාක බලවත් කරගත්තේ නැත්නම් ඒ පිනට කලින් අකුසලයක් බලවත් වෙන්න පුළුවන් අපිට. මතක තියාගන්න, පෘථජන භාවයේ කියලා කියන්නේ භයානකයි. මේ පෘථජන භාවයේ තියෙන භයානකකම තමයි පින යටපත් කරගෙන අකුසල් බලවත් වෙන්නේ. මේ බුද්ධ ශාසනයේ විශාලම පින්කම කරේ අපිට හිතාගන්නවත් බෑ පින්කම. අද අපි කොච්චර සද්ධාවේ මොනතරම් වියදම් කරලා එහෙම පින්කම් කරන්න හැදුවත් අපිට කරන්න බෑ. ඒ තමයි අසද්දුෂ්‍ය මහා පින්කම. ඔබ අහලා ඇති ඔය පින්කම කරේ කොසල් රජුලු. මුළු පින්කමටම රජතුමා මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා මුළු පින්කමටම අවවාද කරේ, මඟ පෙන්නුවේ, පින්කම සැලසුම් කරේ රජුරුවන්ගේ අගබිසවක්. ඒ තමයි මල්ලිකාදේවි. ඒ පින්කම දැන් සමහර අයට ඔය එක එක පින්කම් දැක්කහම හිතනවානේ මෝඩ පින්කම්. එහෙම හිතනවා සමහර. හැබැයි මතක තියාගන්න, දැන් ඒ කාලේ බුදුහාමුදුරු කොයි වෙලාවෙවත් කිව්වේ නැහැ මේ වගේ ඒවා කරන්න එපා, මේවා මෝඩ පින්කම් කොහෙවත් කියලා. බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා ඒ දාන පින්කම් වලට වැඩම කරා. අවසාන පින්කම රජ්ජුරුව ගම්වාසීනුයි රජතුමයි තරගෙට පින්කම් කරා. රජ්ජුරුව කැමති නැහැ පරදීන. මිනිස්සු එදා කොසල් රට නගරවාසීන් බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට ලස්සන දානමය පින්කමක් සැලසුම් කරා. ඕක ආරංචි වුණා රජ්ජුරුවන්ට. රජතුමා මේක අහගෙන ඉඳලා කල්පනා කරා, මමයි රජ්ජුරුව, මටයි ධනේ තියෙන්නේ, මටයි මේ නගරේ ඉන්න හැමෝටම වඩා බලේ තියෙන්නේ, ඒ නිසා මට වඩා නගරවාසීන්ට පින්කම් කරන්න කොහෙද, මම ඒ අය පරද්දලා ඊට වැඩිය ලස්සන පින්කමක් හැමෝටම මතක හිටින්න කරනවා කියලා රජ්ජුරුව පින්කමක් කරා. දැන් හිතන්න මේ රජතුමා එතකොට මේ පින්කම කරේ තරගෙටනේ, බොහොම ලස්සනට ඊටත් වඩා ලස්සනට වියදම් කරලා මල් වලින් සරසලා සුදු වැලි අතුරලා පොඩි සේසත් නංවලා නගරෙම සරසලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට 500ක් රහතන් වහන්සේලා වෙනුවෙන් පින්කමක් කරා. කරලා රජ්ජුරුව කියන්න ගත්තා, ඔන්න මගේ පින්කම. දැන් ඉතින් මාව පරද්දන්න නම් පිනක් නැහැ. මං තමයි ලොකුම පින්කම කරේ කියලා රජ්ජුරුවෝ කියේ කියා හිටියා. ටික දවසක් යනකොට නගරවාසීන් එකතු වෙලා කල්පනා කරා, අපි රජ්ජුරුවන්ට වඩා ලස්සන පින්කමක් කරන්න ඕන. බුද්ධ ප්‍රමුඛ සංඝයාටම ආරාධනා කළා, රජ්ජුරුව කරාටත් වඩා ලස්සනට නගරේ සරසලා පාරවල් සරසලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කළා ලස්සනට පින්කමක් කරන්න. රජ්ජුරුවන්ට හිතුණා, මං පැරදුනා, මට වඩා ලස්සනට මට වඩා අලංකාරවත් විදිහට මේ නගරවාසීන් පින්කම කරා. දැන් රජ්ජුරුව එදා කනස්ස පින්කමක් ආරජු නම් සතුටු වෙන්න එපා. හැබැයි රජ්ජුරුව ඒ වෙන සෝවාන් වෙලා හිටියේ නැහැ, පෘථජන රජ්ජුරුව. රජ්ජුරුව දැන් මේකට දුක් වෙවි ඉන්නවා, මං පැරදුනා පැරදුනා කියලා. මල්ලිකා දේවිය කිව්වා, රජතුමනි, රජතුමා පැරදුනා නොවේ, රජතුමාටයි බලය තියෙන්නේ. රජ්ජුරුවන්ට පුළුවන් ඔයිට වැඩිය ලස්සන පින්කමක් කරන්න. හරි කරමු කියලා ඊටත් වඩා අමාත්‍යවරු යොදවලා නගරෙම සරසලා බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලාට තවත් ලස්සන පින්කමක් කළා. දැන් මේ පින්කම කරලා රජතුමා දැන් අහනවා, මගේ පින්කම නේද විශාලම පින්කම? ඔව් රජතුමනි, ඔව් රජතුමනි කියලා. දැන් රජ්ජුරුවන්ට ඊට වඩා දෙයක් නැහැ. ටික කාලයක් යනකොට නගරවාසීන් හිතුවා, අපි රජ්ජුරුවන්ට වඩා ලොකුවට පින්කමක් කරන්න ඕනේ කියලා. තවත් පින්කමක් කරා. කොහොම තරංගයක් වගේ ගියා. අන්තිමට රජ්ජුරුව හිතුවා, මං පැරදුනා මං පැරදුනා. මාලිගාවේ බොහොම දුකෙන් ඉන්නකොට මල්ලිකා දේවිය කියව, රජතුමනි, මම පින්කමක් සැලසුම් කරන්න. රජතුමාව කවදාවත් පරද්දන්න බැරි පින්කමක් කිව්වා. එහෙම කියලා මල්ලිකාදේවිය තමයි පින්කම සැලසුම් කරේ. ඒ තමයි නගරවාසීන්ට ආයි හිතන්නවත් බැරි පින්කම. රජ්ජුරුවන්ගේ ඇත්ගාලේ හිටියා කියන ඇත්තු 500ක්. ඒ ඇත්තු 500 දෙනාම ලස්සනට සැරසුවා. එක ප්‍රශ්නයක් ආවා, එක ඇතෙක් මද කිපිලා. ඒ වෙලාවේ දැන් මේ පින්කමට උපදෙස් ගන්නකොට ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේලාගේ උපදෙස් ගන්න. සාමීනි අපි මෙහෙමයි පින්කම කරන්නේ, අපි මෙහෙමයි පින්කම කරන්නේ. අපි හිතාගෙන ඉන්නවා කියලා බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා ලස්සනට මලින් සරසලා මල් වලින් හදපු මණ්ඩප මත තමයි වඩා හිටෙවි. ඒ හැම රහතන් වහන්සේ නමකටම පසුපසින් ඇතෙක් සර්වාභරණයෙන් සරසලා හොඬ වැලෙන් මුතු කුඩයක් අල්ලගෙන ඉන්නවා ඒ දානේ වළඳලා අවසන් වෙනකල්. ඒ වෙලාවේ එක ඇතෙක් මද කිපිලා. මහරහතන් වහන්සේලා ඉරුදීන් බලලා උපදෙස් දුන්නා, දේවිය කලබල වෙන්න එපා. ඔය ඇතාව සරසල අරගෙන ඉන්න කීවා. කිසි අනතුරක් වෙන්නේ නැහැ. එකම රහතන් වහන්සේ නමක් ඉන්නවා කීවා, හස්තීන් පවා දමණය වෙන. ඔය ඇතා මීක් නැතුව ඉඳී කීවා. අඟුලිමාල මහරහතන් වහන්සේ පිටිපස්සෙන් හිටවන්න කීවා. අවසානයේ මේ මද කිපිච්ච හස්තියා සර්වාභරණේ සරසලා ගෙනල්ලා අඟුලිමාල මහරහතන් වහන්සේ ළඟට ගේනකොට ඈතදිම උන්වහන්සේ දකිනකොට එහෙම දමණිය වුණා කියලා. දාන ඉවර වෙනකන් හෙල්ලෙන්නවත් නැතුව මුතු කුඩිය අල්ලගෙන හිටියා කියන අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජස නිසා. මේ විදිහට ඇත්තු 500ක් දැන් නගරවාසීන්ට ඇත්තු ඉන්නවා. ආභරණ වලින් සැරසුවා. ලස්සන කුමාරිකාවරු 500 දෙනෙක් ආවරණවලින් සරසල සුවඳ ගහන තෙල් වර්ග ඒ කාලේ තිබ ආලේපන ගල්වල 500ක් රහතන් වහන්සේලා ඉදිරිපස එකක් පසකින් දානි වළඳලා අවසන් වෙනකන් ඒ හරිය සුවඳවත් ඉන්න වන්දනා කරගෙන හිටියකින් වැඳගෙන වැඳගෙන ඉන්නවා. දානි වළඳලා අවසන් වෙනකන් ඒ ටික සුවඳවත් දෙන්නේ. එතකොට ඒ විදිහට පුදුමාකාර ඒ පින්කමේ තියෙනවා කියාගෙන ඉියොත් හිතන්නවත් බැහැ. එතකොට ඔය වගේ විශාල පින්කමක් තමයි අසද්දුෂ්‍ය මහා පින්කම කියන්නේ. අසද්දුෂ්‍ය කියන්නේ ඒක හිතන්නවත් බැරි පින්කම. එච්චර විශාල පින්කමක් කරා. හැබැයි මතක තියාගන්න පින නැත් බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මේ පින්කම හොඳ නැහැ කිව්වේ නැහැ කොතනවත්. බුද්ධ ප්‍රමුඛ 500ක් රහතන් වහන්සේලා වැඩියා, දානේ පිළිගත්තා, පින් අනුමෝදන් කරා. ඒක විශාල පින්කමක්. හැබැයි පෘථජන භාවයේ තියෙන භයානකකම තමයි කරපු පිනක්. අපි පිනක් කරාට පස්සේ විශාල පින්කමක් වෙන්න පුළුවන්, පුංචි පිනක් වෙන්න පුළුවන්. ඒ පින නිතර නිතර සිහි කරලා සිහි කරලා සිහි කරලා බලවත් කරන්න දක්ෂ වෙන්න. මල්ලිකා දේවියට තිබ්බ දුර්වලතාවයේ තමයි කරපු පින සිහි කර කර බලවත් කරගත්තේ නැහැ. තමන්ගේ ජීවිතේ වෙච්ච වැරද්දක් තිබ්බා. මතක තියාගන්න, අපි කවුරුත් උපදිනකොට සෝවාන් වෙලා ඉනව නෙමෙයි. ජීවිතයේ මේ ධර්මයේ හම්බෙන්න කලින් බණපදයක් අහන්න කලින් සමහර වෙලාවට වැරදිච්ච දේවල්, තුනුරුවන්ට ගරහ කරපු දේවල්, පින්කම් වලට බැනලා ඕන තරම් වැරදි වැඩ කරලා ඇත. හැබැයි තමන්ගේ ජීවිතයේ ධර්මයේ ලැබුණට පස්සේ බණපදයක් අහන්න ලැබුණට පස්සේ අපි තුනුරුවන් කමා දැන් අපි ඒකනේ දැන් දැනුත් බුදුන් අඳිනකොට අපි කායේන වාචා චිත්තේන මගේ සිතෙන් කයෙන් වචනෙන් අතීතේ සංසාරේ කවදා හෝ තුනුරුවන්ට හරි යම් වරදක් වුණා නම් මට සමා වෙන්න කියලා අනිත් තුනුරුවන් කමා කරගත්තට පස්සේ එතනින් ඒක ඉවරයි. අපි සීලේක පිළිහිටනවා, දැන් පන්සිල් ගත්තා. පන්සිල් සමාදන් වුණාට පස්සේ හිතන්න මම දැන් සිල්වත්. පරණ වැරදි දැන් මට අදාළ නැහැ, මං දැන් සිල්වත් කෙනෙක්. මේ සීලේ තුල මං ඉදිරියට සීලේ රැකගෙන ගුණධර්ම පුරාගෙන ඉදිරියට යනවා. එච්චරයි. පරණ වැරදි හිතන්න හිතන්න මොකද වෙන්නේ? අකුසල් බලවත් වෙනවා. ඒ නිසා සීලේක පිහිටියාට පස්සේ පරණ වැරදි සියල්ල අමතක කරන්න මං දැන් සිල්වත්. අන්න එතන තමයි දියුණුව තියෙන්නේ. මල්ලිකා දේවියට ওই දක්ෂතාවය තිබ්බේ නැහැ. හැම වෙලෙම හිතනවා, අයියෝ මගේ අතින් මේ වගේ පවක් වුණානේ. මගේ අතින් මේ වගේ වැරැද්දක් වුණානේ. මගේ අතින් මේ වගේ වැරැද්දක් වුණානේ. හදිස්සියේ මසනීප වුණා, අමාරු වුණා, මරණාසන්න වෙනකොට අර කරපු පින සිහි කරේ නැහැ. අකුසලේම හිත හිතා හිත හිතා හිටියා. මැරෙනකොට අකුසලී බලවත් වෙලා දින හතක් හරි අපායකට වැටුණා කි. හැබැයි මතක තියාගන්න, අර කරපු මහා පින බලවත් මරණාසන්න මොහොතේ ආසන්න කර්මයක් හැටියට අකුසලයක් බලවත් වෙලා දුගතියේ ගියාට දවස් හතකින් නිරෙන්චුත වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනා, මහේශාක්‍ය දෙවියන් අතර ඉපදුනා. ඒ නිසා අපි කරපු පිනක්, අපි කරන පින්කම් නිතර නිතර සිහි කරගන්න පුළුවන් නම් ඒක විශාල පිනක්. ඒ නිසා තමයි පින්තුනේ ඉස්සර මිනිස්සුන්ට තිබුණානේ පින් පොතක්නේ, අපේ පරණ ආචිල සීලත් තිබුණා. ඒ පින් පොතේ වටිනාකම දැන් ඔබ අහලා ඇති. දැන් සාමාන්‍යයෙන් දුටුගැම් රජුරු ගැන අහලා තියෙනවා. දුටුගැම් රජුරු හැමදාම රැයට නිදාගන්න ගියාම රජුරුවගේ අමාත්‍යවරයෙක් ඉන්නවා පින් පොත අරගෙන. රජතුමා කියනවා, රජතුමාට ඇවිල්ලා මතක් කරනවා වෙනම කෙනෙක් හිටියා පත් කරලා, රජතුමනි අද දවසේ කරපු පින්කම් ලියන්න වෙලාවයි කියලා. රජතුමා කරපු පින්කම් කියනවා සිහි කර කර, අද මම මේ වගේ පිනක් කරා, මේ වගේ පිනක් කරා, මේ වගේ පිනක් කරා. ඔය වගේ තමන්ගේ ජීවිතේ කරපු පින්කම් ලියලා විශාල පොතක් පින්වලින් පුරෝගෙන හිටියා කියලා. රජතුමා පින්කම් ලියනවා විතරක් නෙමෙයි, කරපු පින්කම් නිතර නිදාගන්න ගිහිල්ලා සිහි කළා නිදාගන්නවා. කොහොම ඉඳලා දුටුගැමු රජතුමා මරණාසන්න වෙන්නේ රුවන්වැලි මහා සෑය. ඒ වෙනකොට නාගලෝකේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා ඉරිදි බල සම්පන්න සෝනුත්තර මහරහතන් වහන්සේ ඉරිදීන් අරගෙන ඇවිල්ලා මහා සෑ ගර්භෙ තැන්පත් කරලා ගර්භයත් වහලා හතරැස් කොටුවේ වැඩත් ඔක්කෝම අවසන් කරලා කොත් කැරැල්ලි භාගයක් පැඳගෙන කි. කොත් කැරැල්ල ඉවර කරන්න ලැබුණේ නැහැ. එහෙම බැඳගෙන යනකොට රජුරු මරණාසන්න වුණා. රාජකීය වෛද්‍යවරු රජුරුව පරීක්ෂා කරලා කියා හිටියා රජතුමාගේ තත්ත්වෙ ඉන්න ඉන්න අමාරුයි, රජතුමා නම් වැඩි කාලයක් ඉන්න එකක් නෑ. අමාත්‍යවරු දැනුවත් කරා. ඒ වෙලාවේ රජුරුවට තේරුණා තමන්ගේ ආවිෂ ඉවර වෙගෙන යන්නේ. දිගා මඩුල්ලේ හිටියා තිස්ස කුමාරයා අනුරාධපුරයට කැඳවලා රජකම දීලා කියව මලනුවනේ, මගේ අසනීපේ ගැන හිත හිත දුක් වෙන්න එපා කි. මගේ හුස්ම ටික යන්න පෙර මහා සෑය වැඩ ඉවර කළ අනේ මට පේන සලස්සපන් කි. අයියන්ගේ බය වෙන්න එපා කියලා ඉක්මනට තවත් ඒ කාලේ වඩුව කියලා කිව්වේ. ඒ ගඩොල් වැඩ කරපු ඒ පිරිස යදෝලා බාසුන්නහල යදෝලා ඉක්මනට චෛත්‍ය වැඩ ටික කරගෙන ගියා. හැබැයි දවස් දෙක තුන යනකොට රජුරුවන්ට හොඳට මමාර. අන්තිමට රෙදි විය නයලව සුදු පාටට රෙදි විශාල ප්‍රමාණයක් රෙදි වියලා වියලා ලී දඬු ගෙනහලා කොත් කැරැල්ල වටේට තියලා ලී වලින් බැඳලා සුදු රෙදි එතුවා කියලා. අන්තිම ටික මවල හැදුවා. එහෙම හදලා ගිහිල්ලා කිව්වා අයියන්ගේ මහා සෑය වැඩ අවසానයි කියලා. සාදු කාර දීලා කිව්වා අනේ මා උස්සගෙන ඵලයල්ලා කියලා. ඇඳ පිටීම උස්සගෙන අරගෙන ආව මළුවට. මළුව වටේම ප්‍රදක්ෂිනා කරලා මළුවේ කෙළවරකින් තියද්දී එක පැත්තකින් පේනවා ලෝවා මහපායි. ඒ පැත්තට හැරිලා වැඳගත්තා. අන්න එතකොට අමාත්‍යවරයෙකුට මතක් වුණා කෙනා අර පින් පොත. දුවගෙන ගිහලා පොත ගෙනල්ලා ඔය පොත පෙරල පෙරල පින්කම් සිහි කරා. අහනවා රජතුමාට මතකද? ජයකොන්ති තැම්පත් කළ මිරිසවැටි චෛත්‍ය හදපු හැටි මතකද? ඉතින් ඔය පින්කමේ කොටසෙන් කොටස සිහි කරනවා. සාදු කාර දිදී පින සිහි කරගත්. රජතුමාට මතකදර ඈතින් පේන නවමහල් ප්‍රාසාදේ යුද්ධ ඉවර කරපු ගමන් දුටුගැම් රජුරු එලාර අවුරුදු 44 ඔය අනුරාධපුරය ඔය ඔක්කොම ප්‍රදේශ පාලනය කරේ එලාරේ කාලේ. දුටුගැම් රජුරු රට එක්සේසත් කළ අවසන් වෙලා මහා සංඝයා රැස් කරලා කියනවා ස්වාමීනි යුද්ධ නිසා ඔබ වහන්සේලා ගොඩාක් පීඩාවට පත් වුණා. ඔබ වහන්සේලාට හරියට පෝය කර්ම විනී කර්ම කරගන්න බැරි වෙන්නේ නැති. ඔබ වහන්සේලාට මං සියල්ලට පෙර විනේ කර්ම කරන්න ඔබ වහන්සේලාගේ කටයුතු වෙනුවෙන් දිව්‍ය විමානයක් වගේ පෝයගයක් කරලා දෙන්න. ඒ නිසා දැන් බලන්න රජවරු ඒ කාලේ සංඝයා ගැන හිතපු හැටි. රජතුමාට රාජකීය වඩුවෝ ඉන්නවා. රාජකීය නිර්මාණ ශිල්පීන් ඉන්නවා. මාලිගාවක් වගේ කරනවා කියලා නෙමෙයි හිතුවේ. රජතුමා කියනවා ස්වාමීනි මට අවශ්‍යයි මනුලොව නැති දිව්‍ය ලෝකේ තියෙන දිව්‍ය විමානයක් වගේ පෝයගයක් ඔබ වහන්සේලාට කරා. ඔබ වහන්සේලාට පුළුවන් නම් මට දෙව්ලොවින් සැලැස්මක් ගෙනත් දෙන්න කියලා. ඊරිදි බල සම්පන්න රහතන් වහන්සේලා අට නමක් ඒ මොහොතේම රජතුමාගෙන් ඒ ඉල්ලීම පිළිගෙන අහසට පැන නැගලා මහා සංඝයාගේ අවසරේ පරිදි ඊරිදියෙන් දෙව්ලොවට වැඩම කරා. දිව්‍ය ලෝකේ හිටිය තවතිසා දෙව්ලොව බීරණී කියලා දිව්‍යාංගනාවක් නව මහල් දිව්‍ය ප්‍රාසාදයක් තිබුණා. පහළ වෙච්ච විශාල ලස්සන දිව්‍ය ප්‍රාසාදයක්. ඔය ප්‍රාසාදයේ සැලසුම සටහන් කරගෙන ඇවිල්ලා රජතුමාට ඉර්ධි බල සම්පන්න රහතන් වහන්සේලා අට නමක් සැලැස්ම දුන්නා. රජතුමනි බීරණී දිව්‍යාංගනාවට තවතිසා දෙව්ලොව පහළ වෙච්ච විමානි සැලැස්මයි කියවා මේ. මේ විදිහ පෝයගයක් අපිට පුළුවන් නම් කරන්න කියලා. රජතුමා ලංකා භූමිය පුරාම නිර්මාණකරුවන් යෙදුවා මේ විදිහටම හදන්න ඕන කියලා. ඒ විදිහට හදපු නිර්මාණයේ තමයි ලෝවා මහපාය. සංඝයාට නව මහල් ප්‍රාසාදයක් කරලා පූජා කරා. ඔය කරපු පින්කම් එකින් එක විහාර 99ක් කෙරෙව්වා කියනවා තමන්ගේ රාජ්‍ය පාලන කාලය තුළ. ලංකාවේ අංග සම්පූර්ණ ආරාම විහාර. දුටුගැමුණු රජතුමා ඔහොම පින්කම් කරලා විශාල පින්කම් කරලා කරලා දවසක් හිතුණා තමන් කරපු පින් හිතනවා. දැන් අපි පින්කම් කරාට පස්සේ හිතන්නේ අනේ මම මේ පින නම් කරලා නැහැ. ඒ සමහරු පින්කම් ඔක්කොම හිතනවා. මම මෙච්චර සංඝයාට දන් දුන්නා. ඔන්න ස්වාමීන් වහන්සේලා වඩම්මලා මං ධර්ම දානයත් කරලා තියෙනවා. මම මේ වගේ දැන් රජතුමා හිතනවා මං ආරාම හැදුවා, ධර්මශාලා හැදුවා, බෝධි ප්‍රාකාර හැදුවා, චෛත්‍ය හැදුවා, සංඝාවාස හැදුවා. සංඝයාට මෙහෙම පින්කම් කරා. දැන් මොනවද කල්පනා කරන හැම වෙලෙම මම මොනවද කරලා නැත්තේ? ඔහොම හිතලා හිතලා රජුරවන්ට පොතක් කියවනකොට දවසක් බණක් අහනකොට අහන්න ලැබුණා බුදුරජාණන් වහන්සේගේ දේශනා පාඩයක් තියෙනවා. මේ මහ පොළොව බෙර ඇසක්සේ උපමාවක් තියෙන්නේ. මේ මහ පොළොව බෙර ඇසක්සේ සමතලා කරලා එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට සංඝයා වඩා හිඳවලා සංඝයාට දන් දෙනවා. එහෙම සංඝයාට දන් දීලා සංඝයා උදෙසා තුන් සිවුරු පාත්‍ර පූජා කරනවා. සංඝයාට දන් දීලා සිවුරු පාත්‍ර පූජා කරනවා. එතකොට මේ විදියට සිවුරු පාත්‍ර පූජා කරලා යම් පිනක් රැස් කරනවද ඒ සියල්ලට වඩා සතර පද ගාථාවකින් ධර්ම දානයක් ධර්ම දේශනාවක් කරනවා නම් ඒකේ පින අර දානීයට වඩා ප්‍රබලයි කියලා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බහලා ඇත. සියලු දානයන් අතර අක්‍රම දානිය තමයි ධර්ම දාන පින. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා තව එක තැනක අටුවාවේ සඳහන් වෙනවා අහස උසට අටපිරිකර කන්දක් හදලා පූජා කරනවට වඩා සතර පද ගාථාවකින් ධර්ම දේශනාවක් කරන්න පුළුවන් නම් ඒකේ පිනේ සියල්ලට වඩා බලවත් කියලා. එතකොට ඔය විදිහට ධර්ම දානේ පින ගැන දැන් රජුරු අහලා තිබුණා. රජතුමාට හිතුණා මං හැම පින්කමක්ම කරලා තියෙනවා ධර්ම දානේ තමයි මං කරලා නැති. කියන්නේ සංඝයාලව ධර්ම දානි දීලා තියෙනවා. රජතුමාට ආසාවක් ඇති වුණා මට බණක් කියන්න පුළුවන් නම් මම බණක් කියන්න ඕන කියලා හිතුවා. එහෙම හිතලා රජුරුව මොකද කරේ? මහා විහාරයේ හිටිය ස්වාමීන් වහන්සේලා රැස් කරලා කිව්වා ස්වාමීනි මට ආසයි මං ධර්ම දානේ හැටියට සංඝයාලව බණ කියවලා තියෙනවා. මට බණක් කියන්න ආසයි මගේ වචන. හොඳයි කිව්වා. එහෙනම් මිනිස්සුන් අඩබෙර ගහලා රැස් කරලා රජුරුව ජේතවන මළුවේ රජතුමා බණක් කියන්න කිව්වා. සංඝයාත් ඉන්නම් කිව්වා. ස්වාමීනි එහෙනම් මං සූදානම් වෙන්නම් කියලා රජතුමා මොකද කරේ? දැන් දවස් ගාණක් රජුරෝ ඒ වෙනකොට මහා මංගල සූත්‍රය කටපාඩම් කරගත්තා. ගාථාවෙන් ගාථාව අර්ථ සංඝයාගෙන් අහලා පාඩම් කරගත්ත. එහෙම පාඩම් කරගෙන සූදානම් වෙලා දැන් බණ කියන්න ලෑස්ති වුණේ මහා මංගල සූත්‍රය. රජතුමා පිරිස එකතු කරලා භික්ෂූන් වහන්සේලා රැස් කරලා රජතුමා දැන් සාමාන්‍යයෙන් බොහොම ගෞරවයෙන් ගිහිල්ලා මහා සංඝයාට වන්දනා කළා, චෛත්‍යයටත් වන්දනා කරලා ධර්මාසනේ වාඩි වුණා. දැන් ඔක්කොම කටපාඩම්. මහා මංගල සූත්‍රෙත් කටපාඩම්. බණත් ඔක්කොම දැන් ලෑස්ති වෙලා. ධර්මාසනේ වාඩි වුණා විතරයි රජුරුව වෙවුලන්න පටන් ගත්තා. අර බණ අමතක වුණා. මහා මංගල සූත්‍රෙත් අමතක වුණා. රජුරුව බයයි වෙවුලන. රජතුමාට හිතුණා බණ පටන් ගත්තට බණ කියාගන්න බෑ. රජතුමාට හිතුණා බුදු කෙනෙකුගේ මේ ධර්මය, මේ බණපද මොනතරම්නම් ආශ්චර්යමත්ද? මම කාට බය කෙනෙක්ද? රටේ රජුරු, රටේ සේසත් කරපු රජුරු. හැබැයි මට බණපදයක් කොච්චර පාඩම් කරගෙන ආවත් මේ පිරිස අතරේ මට බණක් කියාගන්න බෑ. මේ ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා මොනතරම් ආශ්චර්යයක්ද? ඒ වෙලාවේ රජ්ජුරුව ධර්මාසනෙන් බැහැලා ධර්මාසනෙට වන්දනා කළ. රජ්ජුරුව තීරණය කරලා කියනවා, ස්වාමීනි, ලංකා භූමිය පුරාම දහම් දේශන සියලු ස්වාමීන් වහන්සේලාට මගේ ගානේ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම පරිස්කාර පූජා කරන්න අද පටන් මං කටයුතු කරන. අද පටන් ලංකා භූමිය පුරා දහම් දේශන ස්වාමීන් වහන්සේලාට මම තුන් සිවුරු පාත්‍ර ධර්ම දානේ පිණිස මගේ ගානේ ධර්ම පරිස්කාර පූජා කරනවා කි. එතකොට ඔය වගේ මහා පින් කරගත් රජුරු මරණ මංචකේ අර කරගත් පින්කම් එකින් එක එකින් එක සිහි කර කර දුන්. දැන් රජුරු සාදුකාර දිදී අර පින්කම් සිහි කර. එහෙම පින්කම් සිහි කරනකොට අර පින් පොතේ දැන් රුවන්වැලිසෑය පුංචි පිනක්ද? අද වෙනකොට ලෝකයේ තුන් ලෝකෙම දිව්‍ය ලෝකෙවත් බ්‍රහ්ම ලෝකෙවත් නාග ලෝකෙවත් වෙන කොහෙවත් ඒ තරම් ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එක තැනක තියෙන චෛත්‍යයක් නැහැ. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ ධාතුන් වහන්සේලා සමසේ ඩ්‍රෝන් 8කට බෙදලා දුන්නට අද වෙනකොට එක ඩ්‍රෝනයක්ම එකම තැනක තියෙන එකම චෛත්‍යයයි කියන ඒ තමයි රුවන්වැලි මහා සෑය. එතකොට ඔය කරපු පින්කම් ඔක්කොම සිහි කර කර අර පින් පොත කියවනකොට සාදු කාර්දිදී ඔය පින් ඔක්කොම සිහි කර. අන්තිමට පින් පොතේ එක පිනක් තිබුණා. දුඩුගැමු රජතුමා යුද්ධ කරන අතරතුර කැලේ අතරමං වෙච්ච දවසක තමන් බඩකින්න ඉඳගෙන තමන්ගේ බත්පත ඉරිදි බල සම්පන්න මේ මහරහතන් වහන්සේ තුල්ල පින්න පාතික තිස්ස කියන මහරහතන් වහන්සේට දන් දීලා තමන් කුසගින්න හිටපු පින්කම. එදා දවසම රජුරෝ බඩකින්න හිටපු දවස, සතුරු සේනාවන්ට කොටු වෙච්ච දවස, කැලේ හැංගිච්ච දවස. හැබැයි තමන්ගේ බත්පත දන් දීලා තමන් කුසගින්න හිටිය සංඝයාට දන් දීලා අර පින්කම් ඔක්කොම සිහි කර කර සිහි කර කර යනකොට රජ්ජුරුවන්ට හිතුණා මේ කරපු පින්කම් ඔක්කොමත් හරි රුවන්වැලි සෑය, ලෝවා මහපාය, මිරිස වැටිය මේ හැම පින්කමක්ම මං කරේ රජකම් කරනකොට බලේ තියෙනකොට. මට සේවකයෝ අමාත්‍යවරු කියන ගමන් මේවා කරන්න ඕන තරම් පිරිස හිටියා. හැබැයි මහා කැලේ අතරමං වෙලා කුසගින්නේ කන්න නැතුව සතුරන්ට කොටු වෙච්ච දවසේ මගේ බත්පතත් මං දන් දීලා බඩකින්න හිටියා. මං කොච්චර ත්‍යාගවන්තයෙක්ද කියලා මරණ මංචකේ රජ්ජුරුවන්ට අරපින සිහි කරනකොට ඒක ගොඩාක් බලවත් වුණා කියලා. ඔබ අහලා ඇති මරණාසන්න මොහොතක පිනක් බලවත් කරගන්නකොට ඒ මොහොතේම කරපු දහසක් අකුසල් යටයක්. මරණ මංචකේ බුදුගුණ සිහි වුණොත් ධර්මයේ සඳහන් වෙනවා කරපු දහසක් අකුසල යටපත් වෙනවා. ඒ වගේ මරණ මංචකේ පින සිහි වෙනකොටම ආසන්න කර්මයක් හැටියට කුසලයේ බලවත් වුණා. රජතුමාට අහසේ පේනවා දෙවිවරු දිව්‍ය රත 6කින් අහසේ. බොහොම ලස්සන සැරසිලා දෙවියන් දිවිය රතවලින් අහස ඉඳන් අඬගහන රජතුමා ඉන්න අපේ දිව්‍ය ලෝකෙට ඉන්න අපේ දිව්‍ය ලෝකෙට. ඒ නිසා මතක තියාගන්න මරණාසන්න මොහොතේ පිනක් සිහි කරගන්නවා කියන්නේ ඉතාම වැදගත්. එහෙම පිනක් සිහි වෙන්න නම් මන් දන්නවා ඒක ඒ වෙලාවට කරගන්න. මං ඒක කරගන්නම්කො කියලා හිත හිත ඉඳලා හරියන්නේ නැහැ. හැම වෙලාවෙම සිහි කරා. මරණ සතිය වඩන්න කියන්නේ ඒකයි. දැන් හුස්ම ටිකයි, තව ටිකකින් යයි, අද රෑ මැරෙයි, හිට උදේ යනකොට ඇදී පණ ගිහිල්ලා ඉන්නේ අපි කවුරුත් දන්නේ. ඒ නිසා මරණ සතිය සිහි කර කර කරපු පින් සිහි කර කර බලවත් කරන්න. එහෙම බලවත් කරනකොට ආසන්න කුසලයක් හැටියට ඒ පින බලවත් වෙනවා. දැන් නිකන් හිතන්න මෙහෙම. අපි ගොඩාක් පින් කරලා ඇති. හැබැයි අපිට එක පිනක් දෙකක් තුනක් යන්තම් මතක් කරගන්න පුළුවන්. එක පාරට කලබලෙ සමහර වෙලාවට කවුරු හරි කතා කර කර ඉන්න වෙලාව එක පාට කවුරු හරි අහනවා ඔයා කරපු පින්කම් 10ක් කියන්නේ. අනේ දැන් නම් ඔක්කොම මතක නැහැ කියලා. ඒ මතක්ෙන්නේ නැහැ නේ එක පාට. දැන් අපි හිතුව මම ඔබෙන් නැගිටවල ඇහුවොත් කරපු පින්කම් 10ක් කියන්නේ කියලා. එක පාට මතක්ෙන්නේ නැහැ. එකක් දෙකක් තුනක් කියයි. දැන් නම් මතක්ෙන්නේ නැහැ කියලා. ඒ වගේ එතකොට දැන් ඔබ හොඳට වාඩි වෙලා බොහොම සංසුන් මනසකේ හිත පහදවාගෙන බණහද්දි කරපු පින්කම් ටික ඔක්කොම ගලප ගන්න බැයි නම් මරණ මංචකේ බය වෙලා තැති අරගෙන හිතක් විසිරිච්ච වෙලාවක පින්කම් සිහි කර ගන්නවා කියන්නේ ලේසිද? අමාරු. ඒ නිසායි පින් පොතක වැදගත්කමක් තියෙන්නේ. දැන් අපි හිතමු අපි පටන් ගත්තා කියලා මෙහෙම. අපි මොකක් හරි පිනක් ලියනවා. සතෙකුට කෑම ටිකක් දුන්නා කියන්නේ ආත්ම 100ක් ආනිසංස ලැබෙන විපාකය. අපි විපාක දැනගෙන ලියනවා. ඔයි දක්ෂිණා විභංග සූත්‍රය අහලා ඇති. අද මම මේ වගේ ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කරගත්තා. අපි ලියලා තියෙනවා. ඊළඟට බුදුන් වදිනා පුංචි පිනක් නෙමෙයි. බණක් ඇහුවා. කල්ප ගාණක් ආනිසංස ලැබෙන පිනක් මේ බණ අහනවා කියලා. ධර්ම දානේ පින අතර අග්‍රම පිනක්. අපි කහාට හරි කෑම ටිකක් දෙනවා. අසරණ වෙච්ච කෙනෙකුට පිහිට වෙන්න. එක්ක ලංකාවේ කොහේ හරි කරන පින්කමකට අපි ආධාරයක් කරනවා. ලියලා තියෙනවා. අපි දන්නේම නැතුව ඔහොම පින්කම් ලියාගෙන ලියාගෙන යනකොට අවුරුද්දක් දෙකක් තුනක් යනකොට ලොකු පොතක් පින් වලින් පිරීලා යනවා. ඊට පස්සේ ওই පොත නිකන් ඉන්න වෙලාවට කියවනවා. අඩු ගානේ පෙරලගෙන පෙරලගෙන යනවා. පොත දිහා දැක්කත් නිකම් පොත දකින්න කොට සතුටුයි. මේ මගේ පින් පොත. මගේ ජීවිතේ මං පොත් පිරෙන තරම් පින් කරගත්තා කියලා හිතෙන්නේ නැද්ද පොත දකින්නකොට? හිතෙනවා. ඒ නිසා ඉස්සර වගේ නෙමෙයි දැන් ඔබට ඡායාරූප අරගෙන අලවන්න කොච්චර ඇද්ද ඔබේ ওই ෆෝන් එකේ ගහගත්ත පින්තූර පින්කම් වලනේ. ඒ නිසා ඒවා අඩු ගානේ අරගෙන හරි පින් පොතක් හදාගන්න. ඒ නිසා පරණ පින්කම් අවුරුදු ගණන් ආපස්සට බලන්න පුළුවන් ওই ෆොටෝ පින්තූර ටික. පින්තූර 60,000ක් තිබුණා ෆෝන් එකේ. රෝද පුටු දහස් ගණන් මන් දීපු පින්කම් තියෙනවා. මිනිස්සුන්ට උදව් කරපු ඒවා, කෑම බීම බෙදපු ඒවා, ලේ දන් දීපු ඒවා, ගෙවල් හදලා දීපු ඒවා. එතකොට ඒවා දකින්නකොට එකපාරට සිහි වෙන්නේ නැහැ. අරව බලාගෙන යනකොට මම මෙහෙම පින් කරා ආසවල් දවසේ මෙහෙම පින්කමක් කරා. ඔවා දකින්න තමයි අර පින ආයෙමත් බලවත් වෙවි සිහි වෙවි බලවත් වෙලා එනවා. ඒ නිසා පින්වතුනි පින් පොතක් හදාගන්න. කරපු පින්කම් එකතු කරන්න. පින්තූර අරගෙන අලව ගන්න. ඊළඟට ආධාරයක් කරා නම් රිසිට් කොළ ටික හරි අරගෙන අලව ගන්න. දැන් සමහර ඔබ ඔය සමහර අදහස් අහලා ඇති. ඔය පින්කම් කරාට පස්සේ ඌවා කියවන්න ඕනේ නැහැ. අහලා තියෙනවද එහෙම? පිනක් කරාට පස්සේ ඌක අතෑරියට පස්සේ ඒක එච්චරයි. ඌවා හිතන්න ඕනේ නැහැ. එහෙමත් අහලා ඇති. ඒක ධර්මයේ නෙමෙයි මතක තියාගන්න. අපි හිතන්න හොඳ නැත්නම් මෙහෙම. අපරාධි දුන්නේ කියලා හිතනවනම් අන්න ඒකයි හිතන්න හොඳ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දානයක් දුන්නට පස්සේ දදං චිත්තං පසාදීති, කරපු පින ගැන හිත හිතා හිත පහදවන්න කියලා. මරණ මංචකේ දක්වාම හිතන්න හිතන්න ඒ පින බලවත් වෙලා බලවත් වෙලා විශාල පිනක් වෙන. ඒ නිසා විශාල වශයෙන් පින් කරගන්න. ඒ කරන පින් හිත හිතා බලවත් කරන්න. එහෙම බලවත් කරපු නිසා තමයි පින් පොත් තිබ්බේ නැතත් ඒ කාලේ හිතලා හිතලා බලවත් කරා. ඒ නිසා තමයි බත් හැන්ද පූජ කළ දිව්‍ය ලෝකෙක, උක්දණ්ඩක් පූජ කළ දිව්‍ය ලෝකෙක, සමහර වෙලාවට දංකුඩ ටිකක් පූජ කරලා ඒ දෙවිවරු විමානවත්වේ කතා කියවනකොට අපිට පේනවා ඒ දෙවිවරු කියන ස්වාමීනි මංකරේ පුංචි පිනක්. හැබැයි මං ඒ පින හැම වෙලාවෙම සිහි කරලා සිහි කරලා සිහි කරලා බලවත් කරා. මට මැරෙනකොට ඒ පින මතක් වුණා කියලා. ඒ නිසා පින බලවත් කරගන්න දක්ෂ වෙන්න. පින් පොත එකතු කරගන්න, හදාගන්න මේ පොත. ඉස්සර අපිට තිබුණේ පින් පොත. දැන් අපිට ආව ඩයරිය කියලා එකක්. ඒ ඩයරිය අපි පින්කම් ලියන්න. ඩයරිය ප්‍රශ්නයක් නැහැ. ඒක පින්කම් ලියන්න තියාගන්න. හැබැයි මිනිස්සු ඩයරිය තියාගත්තේ මොකටද? එදිනෙදා ප්‍රශ්න ලියන්න. දවසේ කුණු ගොඩවල් ටික ලියන්න. ගෙවල් වල ගුටි කාපු ඒවා, බඩු පොලේ ගහක් ගෙවල් වල ප්‍රශ්න තියෙනවනේ මිනිස්සුන්ගෙනේ. විවාහ ජීවිත ගත කරන දරුවන්ගේ ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, මිනිස්සුගේ ජීවිත වල ඕන තරම් දුක් සහිත දේවල් අඳුරු පැති අපි කාටත් ඇති. ඒවා ලියනවා. ඒවා ලිය ලියා පොත්වල තියාගත්ත. අද මට මෙහෙම වුණා. අද මං බොහොම දුක් සහිත දවසක් මට. ඕවා ලියනවා. අපි හිතමු ඕවා ඉතින් කාලයක් යනකොට අමතක වෙයි. ඔය ඩයරි අල්මාරියක් අස්සේ හරි කොහේ හරි තැන් තැන් වල තියෙනවා. අපිට අවුරුදු ගානකට පස්සේ දැන් අර ප්‍රශ්න ඔක්කොම අමතකයි. දැන් හොඳට සතුටින් ජීවත් වෙන, හොඳට පින්කම් කරගෙන හොඳට ඉන්න. එහෙම ඉන්නකොට ගෙදර අස් කරනකොට අර පරණ ඩයරි ටික ආයෙ නිකන් අහුවෙයි. පෙරලලා තනියෙන් ඉන්නකොට කියවනවා. දැන් පණට පණ වගේ හිටියත් පරණ කෝන්තර ආයි මතක් වෙනවා. මේක ඒ කාලේ මට මෙහෙමනි සලකලා තියෙනවා. ඈ අද මෙහෙම හිටියට ඒ කාලේ මට කොච්චර වද දුන්නද? ඔහොම වෙන්නේ නැද්ද මිනිස්සුන්ට? ඒවා අමතක කර යුතු දේවල්. ඒ නිසා ඩයරි එක අකුසල් ප්‍රශ්න ගැටලු දුක් සහිත දේවල් ලියනවා නම් ඒක පව් පොතක්, පින් පොතක් නෙමෙයි. ඒ නිසා අකුසල් කියලා කියන්නේ බලන්න දැන් මේ අපි කතා කරන ටික හැම බුදු කෙනෙක්ගේම දේශනාව කැටි වෙන්නේ උතනට. සබ්බ පාපස්සකරණ සියලු පාපී අකුසල් වලින් වළකින්න වෙච්ච වැරදි ලියලියා එකතු කරන්න එපා. ඒවා හිතෙනුත් අයින් කරන්න. අකුසල් වලින් වළකිනවා කියන්නේ ඒවා හිතන්නත් එපා, හිතෙනුත් අයින් කරන්න. කුසලස් උපසම්පදා කුසල් කරන්න, පින් කරන්න, කරපු පින හිත හිතා හිත හිතා බලවත් කරන්න. ඒක තමයි පින් පොතෙන් කරන්නේ. පින් කරනවා, කරපු පින හිත හිතා බලවත් කරනවා, සිහි කරනවා, ඒක බලවත් කරගන්න. සචිත්ත පරියෝදපනම් තමන්ගේ හිත දමණය කරන. අකුසලේ මුදවල කුසලයේ තුල හිත දමණය කර. අකුසලේ වැඩෙන්න දෙන්නේ නැහැ. කුසලයක් තුල හිත පවත්තද. ඒතම් බුද්ධානුශාසන. මේක තමයි හැම බුදු කෙනෙක්ගේම අනුශාසනාවේ හරය. ඒ නිසා ජීවිතේ පින කියන එක රැස් කරන්න, අකුසලේ සම්පූර්ණයෙන් අමතක කරන්න. අපිට අකුසල් අමතක කරන්න නම් හොඳම උදාහරණේ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. දැන් හිතන්න ජීවිතේ අපිට අමතක කරන්න තියෙන මොනවද? පොඩි දේවල් සමහරලා. අඟුලිමාල හාමුදුරන්ට කොච්චර දේවල් තිබ්බද අමතක කරන්න? සිවුර පරෝගත්ත කියලා කරපු ඔක්කොම වැරදි වලින් හරි ගියාද? කෙනෙකුට හිතෙන්න පුළුවන් අච්චර මිනී මරණ අච්චර පවුකම් කරලා මිනිස්සුන්ට කඩු අරගෙන කොටලා කොටලා ඇඟිලි කපලා සිවුරක් පරෝගත්ත ගමන් ඔක්කොම හරිද කියලා හිතනවනේ සමහරුනේ. එහෙම හරි ගියේ නැහැ. අඟුලිමාල හාමුදුරුවෝ දැන් පැවිදි වුණා. පැවිදි වෙලා පිණ්ඩපාත යනවා. මිනිස්සු ගම්වල රැකලා ඉන්නවා. පොළු අරගෙන ඉන්නවා. මිනිස්සුන්ට කේන්තිය තියෙනවා. අන්න එනවා අපේ අයියා මරලා ඇඟිල්ල කපපු එක. අන්න අපේ සහෝදරයන්ට ගෙවල් වලට පැනලා කොටලා ඇඟිලි කපාගත් එක අයනවා. මිනිස්සු හැංගිලා පොළුවලින් ගල්වලින් ගහන. අංගුලිමාල හාමුදුරන්ගේ ජීවිතයේ පැවිදි වෙච්ච දවසේ හිතාගත් අධිෂ්ඨානයක් තියෙන. ඒ තමයි මං අලුතෙන් ඉපදුනා කියලා හිතාගත්. අරියායි ජාතියා ජාතු ආර්ය ජාතියේ බුද්ධ ශාසනය ඉපදුනා කියලා හිතාගත්. පරණ ජීවිතයේ සම්පූර්ණයෙන් අමතක කරා. එහෙම අමතක කළ හිතුව මං අලුතෙන් ඉපදුනා. එහෙම හිතලා තමන්ගේ ජීවිතයේ උදේ පාත්‍රය අරගෙන එළියට බහිනකොට හිතනවා කියනවා, අද මේ පිණ්ඩපාතය යනකොට මට මිනිස්සු ගල්වලින් ගහයි, පොළුවලින් ගහයි, බණි නින්දා කරයි, අතපයින් ගහයි. මේ හැමෝම සුවපත්තේ. මගේ හිතට ඒ කිසිම කෙනෙක් ගැන ද්වේෂ හිතක්වත් නොවේවා. මට බණින ගහන නින්දා කරන සියලු දෙනා සුවපත්තේවා කියලා මෛත්‍රිය වඩ වඩා තමයි අංගුලිමාල ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැහැ. එතකොට පිණ්ඩපාතය යන ඉතින් මිනිස්සු වට කරගෙන ගහනවා, ලේ පෙරාගෙන එනවා කියලා. කිසිම කෙනෙකුට අඩුගානේ කෙනෙක් ඇවිල්ලා පිටිපස්සෙන් ඇවිල්ලා පොල්ලකින් ගැහුවත් අංගුලිමාල ස්වාමීන් වහන්සේ හැරිලා බලන්නේ නැහැ කියන කවුද ගැහුවේ කියලා. ඒ තරමක මෛත්‍රියක් වැඩුණා. එතකොට උන්වහන්සේ අවසානයේ අර දරුවෙක් ලැබෙන්නේ හිටපු අම්මා කෙනෙක් ළඟට ගිහිලා කරපු සත්‍යක්‍රියාව, කල්පයක් බලවත් සත්‍යක්‍රියාව. ඒ නිසා පින්වතුනි, කෙනෙක්ගේ ජීවිතයේ තුල මොනතරම් වැරදි අඩුපාඩු තිබුණත් අපිට මේ ජීවිතේ වෙනස් කරන්න බැරිම කරුණු පහයි තියෙන්නේ. මොනවද? ආනන්තරි අකුසල. එතනින් මෙහා ඕනම කෙනෙකුට ජීවිතේ ඕනම අකුසලයක් කුසලෙන් යටපත් කරලා, කුසල් බලවත් කරලා, ධර්මාවබෝධයකට හිතක් බලවත් කරන්න පුළුවන්. මරණ මංචකේ ගිනිදැල් පෙනිලා අපායේ පිනිපෙනී හිටපු කෙනෙකුට සාරිපුත්ත මහරහතන් වහන්සේ මරණාසන්න වෙලාවේ ළඟට ඇවිල්ලා පින බලවත් කරලා දීලා බ්‍රහ්ම ලෝකෙම ඉපදුණා. කවුද? ධනංජානි අහලා ඇති. අන්තිම වෙලාවේ පින්කම් සිහි කරලා අකුසල් යටපත් කළා, කුසලේ බලවත් කරා, ගිනිදල් පෙනිපෙනී හිටපු කෙනෙක්. ඒ නිසා අපිට පේනවා, අන්තිම මොහොතේ හරි අපිට පිනක් සිහි කරගන්න පුළුවන් නම් කරපු අකුසල් යටපත් කළා, කුසලේ බලවත් කරන්න පුළුවන්කම තියෙන. ඒ නිසා මේ ධර්මයේ තුල මහා පුදුම ආශිර්වාදයක්, රැකවරණයක් අපිට තියෙනවා. පින්වතුනි, දැන් අපි හිතමු, දැන් මේ දවස්වල, දැන් මේ ඕස්ට්‍රේලියාවේ අද මේ අපි මෙහි බණ ඇහුවට විශාල පිරිසක් ලැව් ගිනි වලින් පීඩාවට පත් වෙනවා. එතකොට මිනිස්සු විතරක් නෙමෙයි, සත්තු ඔබ දකින්න ඇති මිලියන ගාණක් මම දැක්ක විශාල පිරිසක් සත්තු මැරිලා කියලා දාලා තියෙනවා. එතකොට හෙක්ටයාර් ලක්ෂ ගාණක් විශාල ගිනි වලින් පීඩාවට පත් වෙලා යනවා. එතකොට අපිට දැන් මේ රටේ මිනිස්සුන්ට මේවා තේරුමක් නැහැ. බෞද්ධ වෙහැටියට ඉන්නේ මේ ලංකාවෙන් ඇවිල්ලා ජීවත් වෙන පිරිස. ඉතින් මේවත් එක්ක ඔබ අහලා ඇති වට්ටක පිරිත අහලා තියෙනවනේ. වට්ටක පිරිතේ සඳහන් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග රජගහ නුවර කඳු අතරින් කැලෑ පාරකින් චාරිකාවේ වඩින. ඔහොම වඩිනකොට විශාල ලැව් ගින්නක් පැතිරිලා අර කඳු අතරින් විශාල ගින්නක් එනවා. බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩින දිශාවට ගින්නක් පැතිරිලා එනවා. ඒ ගින්න කඳු වලින් පැතිරීගෙන එනකොට බුදුරජාණන් වහන්සේ සංඝයායි මේ ගින්නේ දැන් යාගන්න අතක් නැහැ, හතර වටේට ගින්න පැතිරෙන. කෙලෙස් සහිත ස්වාමීන් වහන්සේලා බය වෙලා තැති අරගෙන ගින්න නිවන්න උපකරණ හොයනවා. සමහරු වතුර හොයනවා, සමහරු දුවන්න පටන් ගත්තා. රහතන් වහන්සේලා නෙමෙයි, බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැඩියා. බුදුරජාණන් වහන්සේ ගින්න දෙසට පියවර කීපයක් වැඩම කරලා එක තැනක නතර වෙලා ගින්න දිශාව බලාගෙන හිටියා. හරීම පුදුමයි, විශාල ගින්නකට මොහොදු රලක් හැමුවා වගේ අර ආපු ගිනි දැල් ආපස්සට වේගෙන් නිවිගෙන ගිහිලා සම්පූර්ණයෙන් සුළු මොහොතෙන් ගින්න නිවිලා ගියා. භික්ෂුන් වහන්සේලා පුදුමෙන් පුදුමයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා කිව්වා, ස්වාමීනි හරිම ආශ්චර්යයි, හරිම අද්භූතයි. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ බලය හරිම ආශ්චර්යයි. මේ විශාල ලැබුගින්නක් බුදුරජාණන් වහන්සේ ගින්න ළඟට ගිහිල්ලා සත්‍යක්‍රිය අදිෂ්ඨාන කරද්දී බුදුගුණ බලෙන් නිවුණකි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් කරපු සත්‍යක්‍රියාවක් නැහැ කි. තථාගතයන් වහන්සේ පෙර සසරේ පාරමී පුරනකොට මෙතන එදා ගහක වටුකුරුළු කූඩුවක වටුකුරුළු පැටියෙක් හැටියට ඉපදිලා හිටපු එක ආත්මයක කරපු සත්‍යක්‍රියාවක් තියෙනවා. ඒ සත්‍යක්‍රියාව සිහි කරා පමණයි කිව දැන් කරේ. එතකොට භික්ෂූන් වහන්සේලා කියනවා, අනේ ස්වාමීනි අපිට අතීත කතාව කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, එදා තථාගතයන් වහන්සේ සසරි පාරමී පුරණේ කාත්මේක පුංචි වටකුරුළු පැටියෙක් වෙලා මෙතන ගහක වටකුරුළු කූඩුවක ඉපදිලා හිටියා කියලා. එදත් මේ වගේ විශාල ලැබුගින්නක් පැතිරිලා ආවා කියලා. මේ ගින්න පැතිරිලා එනකොට පියාඹ ගන්න පුළුවන් කුරුල්ල වේගෙන් පියාඹගෙන ගියා.

ඒ වෙලාවේ අර ගින්න වේගෙන් එනකොට පුංචි වටකුරුළු පැටියා වටකුරුළු කූඩුවේ ඉඳන් සත්‍යක්‍රියාවක් කරා. ඒ වෙලාවේ හිතනවා විශාල ලැබුගින්නක් පැතිරිලා එනවා. මට පියාඹ ගන්න අත්තටු පණ නැහැ, මං අසරණ වෙලා. මගේ අම්මා තාත්තා මාව අතහැරලා පියාඹගෙන ගියා. ඒ වෙලාවේ මේ සසර පාරමී පුරන බෝසතාණන් වහන්සේලාගේ පාරමී ශක්තිය වටකුරුළු පැටියෙක් හැටියට තිරිසං ආත්මික හිටියත් මහා බලවත්. මේ වටකුරුළු පැටියා හිතනවා අතීත බුදුවරු මේ විශ්වයේ පහළ වුණාද, ඒ බුදුවරුන්ගේ යම්තාක් බුද්ධ බලයක් තිබුණද, ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ බලේ අතීත වැඩ සිටියේ සසරේ පහළ වෙච්ච බුදුවරුන්ගේ බුද්ධානුභාව බලේ මේ ගින්න ආපසු හැරෙන් කියලා හිතුවා විතරයි. අර ලැබුගින්න ආපස්සට ගහදිගේ ආපු ගින්න ආපස්සට නිවිගෙන නිවිගෙන ගියා කියලා. එදා බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි, එදා තථාගතයන් වහන්සේ පුංචි වටුකුරුළු පැටියෙක් හැටියට මේ භූමියේ මෙතන ගහක ඉඳන් කරපු සත්‍යක්‍රියාව අදටත් මෙතන බලවත් කියලා. තථාගතයන් වහන්සේ කරේ මෙතනට ඇවිල්ලා ඒ අදිෂ්ඨානේ සිහි කරා විතරයි කියලා. අදටත් බලවත් කියලා. එතකොට ඒ කරපු වටුකුරුළු පැටියාගේ සත්‍යක්‍රියාව අදිෂ්ඨානේ තමයි අද පිරිතක් හැටියට තියෙන වට්ටක පිරිත කියලා. ලංකාවේ නම් මම එක දිගට වට්ටක පිරිතෙන් පිරිත් කරලා හෙලිකොප්ටරයක් අරගෙන හරි පිරිත් පැන් එහෙම. එතකොට ඒ නිසා මම දැන් ටිකකට කලින් මේ අන්තර්ජාලයටත් දැම්ම මේ රටේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා, මන්සල් තියෙනවා, සැදැහැවතුන් ඉන්නවා, එකතු වෙලා වට්ටක පිරිතෙන් ඊළඟට මත්ස්‍ය රාජ පිරිත ඔබහල ඇති. අපේ බෝසතාණන් වහන්සේ සසරේ පාරමී පුරාගෙන යනකොට එක ආත්මයක විලක මත්ස්‍යයන් අතර මත්ස්‍ය රාජේ මාළුවෙක් වෙලා ඉපදිලා හිටිය කියන සසරේ පාරමී පුරන ආත්ම කොච්චර තියෙනවද අපේ බෝසතාණන් වහන්සේගේ සසර ජීවිත කතා. විශාල නියගයක් ඇවිල්ලා අර විලේ වතුර හිඳීගෙන හිඳීගෙන යනකොට මේ මත්ස්‍ය රාජයා අතීත බුදුවරුන්ගේ බුදුගුණ සිහි කරලා සත්‍යක්‍රියාවක් කරා. වැසි ඇද හැලේවා කියලා. නියගේ දුරු වෙලා වැසි ඇද හැලුණා කියනවා. ඒක තමයි පිරිත් පොතේ තියෙන මත්ස්‍ය රාජ පිරිත. වැසි ඇද හැලෙන්න අපේ බෝසතාණන් වහන්සේ මත්ස්‍ය රාජයේ හැටියට කරපු සත්‍යක්‍රියා. ඊළඟට බුදු වෙලා බුදුරජාණන් වහන්සේ කරපු ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේම බලවත්ම සත්‍යක්‍රියාව තමයි රතන සූත්‍ර. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අතර 84,000ක් ධර්මස්කන්ධේ සූත්‍ර දේශනා අතර කීපයක් තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු බලවත් දේශනා. ආටානාටිය සූත්‍රය මේ ලෝක ධාතුවේ විතරක් නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වල. අපි කියනවා ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේ ආඥා පිහිටවපු දේශනය. ඊළඟට කන්ද පිරිත ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේ ආඥා පිහිටවපු දේශනා. බොජ්ජංග පිරිත. ඒ වගේමයි රතන සූත්‍රය ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේ ආඥා පිහිටවපු බුදු ගුණ, දහම් ගුණ, සංග ගුණ ඇතුළත් තුනුරුවන්ගේ සත්‍යක්‍රියා දේශනාව. එදා බුදුරජාණන් වහන්සේ පාත්‍රයට පිරිත් පැන් ගංගානම් ගඟෙන් පැන් එකක් පෙරලා අරගෙන පෙරහංකනේ රතන සූත්‍රයෙන් අදිෂ්ඨාන කළ ආනන්ද හාමුදුරන්ට දුන් ආනන්දය නගරේ ප්‍රාකාර වලලු තුන වටා යමින් නගරේට පිරිත් පැන් ඉහින්න කියලා. ආනන්ද හාමුදුරුව නගරේට පිරිත් පැන් ඉස්සා කියලා. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග නගරේ කූටාගාර ශාලාවට රැස් වෙලා ඒ වෙලාවේ ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේම දෙවියන්ට ආරාධනා කරලා කරපු දේශනාව තමයි රතන සූත්‍රය. තුම්බිය දුරු කරපු දේශනාව. නියගේ දුර්භික්ෂ, අමනුස්ස විපත්, ස්වභාවික විපත් මේ සියල්ලට බලවත්ම දේශනාව රතන සූත්‍රය. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ තුල හරීම ආශ්චර්යමත් මේ ධර්මයේ මහා බලයක් තියෙනවා. tie නිසා අපිට ලෝකෙ කොහේ හිටියත්, ඔබ ඕස්ට්‍රේලියාවේ හිටියත්, ඔබ ලංකාවේ හිටියත්, ඔබ ලෝකෙ කොහේ හිටියත් මේ තුනුරුවන් ගුණේ මහා පුදුම බලයක් තියෙනවා. ඒ නිසා හැමදාම බුදුන් වඳින්න පුරුදු වෙන්න. තුනුරුවන් ගුණ සිහි කරලා සත්‍යක්‍රියා කරන්න පුරුදු වෙන්න. මේ සත්‍යක්‍රියා

0: කියන්නේ මහා බලවත් දෙයක්. මේ ධර්මයේ තියෙන හරියට සත්‍යක්‍රියාව. ඒ සත්‍යක්‍රියාවල මේ තුනුරුවන් ගැන සිහි කරලා කරන සත්‍යක්‍රියා හරීම බලවත්. ඒ සත්‍යක්‍රියාවලට සමහර දේශනාවල තියෙනවා එක ගුණයක් සිහි කළ සත්‍යක්‍රියා කරනකොට සක්‍ර දෙවියන්ට දැනෙනවා කියලා. දෙවිවරු එකතු වෙලා සාකච්ඡා කරලා දෙවියන් අතරින් දිව්‍ය සභා රැස් කරලා ඒ ප්‍රශ්නෙට පිහිට වෙන දෙවිවරු මනුලවට එවන. මතක තියාගන්න අපිට පෙවුනට වැස්ස වහිනවා අපි කවුරුත් දන්නවනේ. හැබැයි අපි දන්නේ වැසි චක්‍රය කියලා එකක් ඉගෙන ගන්නකොට ඉගෙනගෙන ඇති. අපි දන්නේ ඕක. වැස්ස වහින්නේ මෙහෙමයි. එහෙම තමයි වහින්නේ. හැබැයි ඉරුදි බල සම්පන්න දේවතා කොටසක් ඉන්නවා. ඒ අයට ධර්මී කියන්නේ වැස්ස වලාහක දෙවිවරු. ඒ දෙවියන්ගේ ඉරුදි බලයෙන් ස්වභාවික වැස්සට බලපෑම් කරලා වැසි ඇති කරන්නත් පුළුවන් කියනවා, වැස්ස නවත්තන්නත් පුළුවන් කියනවා ඉරුදි බල සම්පන්න දෙවියන්. ඒ අයට ධර්මී කියන්නේ වැස්ස වලාහක දෙවිවරු. ඊළඟට වලාකුළු අහසේ හමාගෙන යනවා. ඔබ කවුරුත් ඉගෙනගෙන තියෙන්නේ, අපි කවුරුත් දන්නේ හුලං හමන දිසාවට වලාකුළු හුලඟත් එක්ක අහස යනවා. ඒක තමයි අපි දන්නේ. හැබැයි අබ්බ වලාහක දේවතාවරු කියලා දෙවිවරු කොට්ටාසයන් ගැන ධර්මයේ තියෙනවා. ඒ දෙවියන්ට ඉරුදි බලෙන් අහසේ වලාකුළු අරගෙන යන්න පුළුවන් කියන තමන් ඉරුදි අවශ්‍ය දිසාවලට අහසේ වලාකුළු අරගෙන යන දෙවිවරුයි. ඊළඟට වාත වලාහක දෙවිවරුන්ට සුළඟේ දිසා වෙනස් කරන්න පුළුවන්. අපි කවුරුත් දන්නවා අඩු පීඩනයක් තියෙන තැනට වැඩි පීඩනයක් තියෙන තැනින් හුලං හමනවා. ඒක තමයි අපි දන්නේ. හැබැයි වාත වලාහක දෙවිවරුන්ට සුළඟේ දිසා වෙනස් කරන්න, සුළඟට බලපෑම් කරන්න පුළුවන්. සීත වලාහක උණ වලාහක කියලා දෙවිවරු ඉන්නවා කියන පරිසරයේ සීතල උණුසුම ඇති කරන දෙවිවරු. මේ හැම වෙලාවෙම නෙමෙයි, දෙවියන්ගේ ඉරුදි බලෙන් අවශ්‍ය නම් කරන්න පුළුවන් කියලා. එතකොට මිනිස්සු ගුණධර්ම රකිමින් සත්‍යක්‍රියා කරලා දෙවියන්ට ඒ වගේ ඉල්ලීම් ඉල්ලනකොට දෙවිවරු එකතු වෙලා සංක්‍ර දෙවියන් දේව සභාව රැස් කරලා වැස්ස වලාහක උණ වලාහක සීත වලාහක අබ්බ වලාහක දෙවියන්ට ඒ කාර්යයන් පවරනවා කියලා. ඒ නිසා තමයි අපේ රටේ ඉතිහාසයේ තිබුණේ මිනිස්සු පින් දහම් කරලා වැස්ස වලාහක දෙවියන්ට පින් දෙනවා. නිසි කලට වැසි ලබා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලීම් කරා. වැසි පිරිත් කිව්වා. ඒ නිසා මේ ධර්මයේ අපිට නොපෙනෙන දෙවියන්ගේ ආශිර්වාදේ ලබන ක්‍රම ඕන තරම් තියෙනවා. ඒ නිසා පින්වතුනි මේවැ ආශිර්වාදේ ලබන්න අපි එකතු වෙන්න ඕනේ. එකතු නිකන් එක්කෙනෙක් දෙන්නේ තැන් තැන් වල හැංගිලා කියලා නෙමෙයි, පිරිසක් එකතු වෙලා. අපි ගම පන්සල් වල එකතු වෙලා එකම වෙලාවක, රටේම මිනිස්සු එකම වෙලාවක් යොදාගෙන හරීම බලවත්. ඒ නිසා කාට හරි පිහිටක් වෙනුවෙන් අපට එකතු වෙලා එවැනි දෙයක් කරන්න පුළුවන් නම් මේ රටේ වේවා විශාල පිහිටක් පිළිසරණක් වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ හරීම ආශ්චර්යමත් දේවල් තියෙනවා. දැන් බලන්න සමහර බුදුගුණවල තියෙන බලය ධර්මයේ සඳහන් වෙනවා. ඔබ අහලා ඇති, දැන් දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට ගලක් පෙල්ලුවන්. ඒව සංසාරේ කර්ම විපාකත් එක්ක ආපුවේ. හැබැයි ඒ ගල පෙරලෙනකොට පොළොවෙන් ඉබේම ගලක් උඩට මතු වුණා. අර ගලන බුදුහාමුදුරන්ට ගල පෙරලුන්නේ නැහැ. අර පෙරලිලා ආපු ගල මේ ගලේ වැදිලා නැතර වුණා. හැබැයි ගල් දෙක ගැටණේ වෙනකොට පුංචි ගල් පතුරක් ගැලවිලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ වැදිලා ලේ කැටියක් පිරුණා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේට අනතුරු වෙන්නේ අනකොට ස්වභාව ධර්මයෙන් මතුනේ. ඊළඟට සමහර තැන්වල මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේට පිපාසයි. ආනන්ද හාමුදුරන්ට කියන ආනන්ද පැන් ටිකක් අරගෙන එන්න. ආනන්ද හාමුදුරුව පාත්‍රය අරගෙන යනකොට කරත්ත 500ක් එකට වෙලා ඒට ටික වෙලාවකට කලින් අර වතුර ඔක්කොම මඩ වෙලා. ආනන්ද හාමුදුරුව හිතනවා, අනේ මං කොහොමද බුදුහාමුදුරන්ට මේ මඩ වතුර පිළිගන්නන්නේ? හිස් පාත්‍රය අරගෙන ආපහු එනවා. ඒ වෙලේ බුදුරජාන් වහන්සේ කියනවා, ආනන්ද ඔබ ආයෙමත් යන්න. අර මඩ වතුර වල ළඟට ගිහිල්ලා පාත්‍රය ලං කරලා හිතන්න, මේ පැන් බුදුරජාණන් වහන්සේටයි පූජා කරන්න කියලා පාත්‍රය ලං කරන්න. එච්චරයි. ආනන්ද හාමුදුරුව ආයෙමත් ගිහිල්ලා, අනේ මං කොහොමද බුදුරජාණන් වහන්සේට මේ මඩ වතුර පූජා කරන්න කියලා පාත්තරේ ලංකරා මඩවලට බලාගෙනින් නැද්දි අර මඩටික එහෙම යටපත් වෙලා නිල්ම නිල් පාටට වතුර පැහැදිලි වුණා. ඉක්මනට පැන් එකක් පෙරාගෙන ඇවිල්ලා ආනන්ද හාමුදුරු කියනවා, පිවතු බන්තේ පානීය, පිවතු සුගතෝ පානීය, සාමීනි මේ පැන් වලඳන හරිම ආශ්චර්යයි, හිත් පිට නැති ජලයට පවා මේ බුදුගුණ දැනෙන හැටි හරිම ආශ්චර්යයි කියලා. අර මඩ වතුර ටික බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ ලං කරනවා සමගම පිරිසිදු භාවයට පත් වුණා. එතකොට අපිට පේනවා මේ බුදුගුණ බලෙන් ඔබ අහල ඇති වෙස්සන්තරාත්මේ බුදුරජාණන් වහන්සේ පාරමී පුරපු එක ආත්මයක්. බුදු වෙන්න පෙර වෙස්සන්තරාත්මේ උන්වහන්සේගේ දාන පාරමිතාවේ බලෙන් මහපොළොව හත්වාරයක් කම්පා වුණා කියලා. ඒ නිසා මහපොළොව බුදුගුණ බලෙන් කම්පා වෙලා තියෙනවා. එකවරක් නෙමෙයි. ඊළඟට බෝසතාණන් වහන්සේ මෞකුස පිළිසිඳ ගන්නකොට, අබිනිෂ්ක්‍රමණය කරනකොට, බුදු වෙනකොට, ප්‍රථම ධර්ම දේශනා කරනකොට, ආයු සංස්කාර අතහරිනකොට, පිරිනිවන් පානකොට, මේ හැම වෙලාවෙම දසදහසක් ලෝක ධාතුව කම්පා වුණා. ලෝක ධාතුවේ ආලෝක ධාරා විහිදුණා. අකලට වැසිය දැහැලුණා. ඒ නිසා මේ මහ පොළොවට ජලයට බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාව ධර්මයට ධර්මයේ තුනුරුවන්ගේ ශක්තියෙන් අපිට බලපෑම් කරන්න පුළුවන්. ඒ බුදු ගුණවල බලේ තාමත් තියෙනවා. තාම ධාතුන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නවා. බුද්ධ ශක්තිය ලෝකේ තාම පවතිනවා. තාම ලෝකේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ලෝකේ පවතිනවා. ඒ නිසා ඒ සියලු තුනුරුවන්ගේ බලේ, තුනුරුවන්ගේ ඒ අනන්ත ගුණානුභාව බලේ අපි කවුරු සිහි කරලා අදිෂ්ඨාන කර, මොකද එන්නේ එන්න ලෝකේ ස්වභාවික විපත් වැඩි වෙන කාලයක්. මිනිස්සුන්ගේ ආයුෂ වේගෙන් පිරිහිලා පිරිහිලා අපි දැන් ජීවත් වෙන්නේ මිනිස් ආයුෂ අවුරුදු 70ට 60ට පිරිහිගෙන යන කාලෙක. අනාගතයේ තවදුරටත් ආයුෂ පිරිහෙන්න පිරිහෙන්න අධර්ම රාගයේ, විෂම ලෝභයේ, මිත්‍යා ධර්මයේ ලෝකේ බලවත් වෙයි. අකුසල් බලවත් වෙනකොට දෙවියන්ගේ රැකවරණ මිනිස්සුන්ට අහිමි වෙනවා. ඒ නිසා යම් මට්ටමින් හරි ධර්මයේ පිහිටක්, ධර්මයේ පිහිටන කෙනාට ලැබෙනවා. ඒ නිසා පිංගතුනේ අනාගත ලෝකෙ එන්න එන්න අකුසලයෙන් වැහිලා ගියත් තාම බුද්ධ ශක්තිය, බුද්ධ බලයේ ලෝකයේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලෙන් මහා වැසිය දැහැලේවා. මනුෂ්‍යයන්ට, සතා සිව්පාවන්ට මේ ඇතිවෙන පීඩාවන්ගෙන් ඒ සියලු දෙනාට යහපත තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්ම ඒ අයට සුවපත් භාවය සැලසේවා.
1: හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
2: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානුශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077912 4715, 077640160 දුරකථන අංක මගින්ද, 071 8027 197 වට්සප් අංකය මගින්ද, නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති, සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදුල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
0: සුදුල ගුවන් විදුලිය.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තව.

0: சுதில குவிதுலியா
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: ක්‍රීමේ විපාක. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉඳි කටු පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිනින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භව භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා ඉඳිකටු පූජා කිරීමේ ආනිසංස වශයෙන්. ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති, නමුදු ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත් මොහොතේද පින්වතුනි ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරයේ අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන්වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි අපිට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුළ සකස් කරගෙන පූජා කරන්න. ඔබට එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය කුප්පවක්.

මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලි සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත සසර ගමන නිම කල ශෝක දුරු කල සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කල රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

සංසාර සාගරයෙන් අලස නොවි ඈතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මොක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුනැබස වීරියෙන් යුතුව කුසල් කළ

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිත, ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා. ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා. හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ. ධම්මපදය

0: කැමැත්තින් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආස්වාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ පින් කිරීමය.
1: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක්මි. පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

පින්වත පව් කරන්නා මෙලොවත්ත වෙනවා. ඒ වගේම පරලොවත්ත වෙනවා. මෙලොව පරලොව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත්ත වෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදි යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදි යන්නේය.
1: බිම්බිසාර රජතුමාගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව එහි විපාකය කුමක්ද? සංසාරයේ සිදු කරගත් මහා පාපී ක්‍රියාවක් විපාක දුන්නා. අජාසත් පුතා තාත්තාට අප්‍රමාණ වද වේදනා දුන්නා. පිඟුතුනි, නොයෙකුත් වද හිංසා පීඩාවන් සිදු කරලා අවසානයේ මේ පුතා කරන්නේ මොකද්ද? කකුල් දෙක පළලා, යටිපතුල් පළලා, තෙල් ආදිය දමලා, ලුණු දමලා, එච්චර විතරක් නෙවෙයි ගිනිගෙන දැවෙන කිහිරි අඟුරෙන් පිංගුතුනි පුළුස්සන්නට වුණා, පුච්චන්නට වුණා, අප්‍රමාණ වද වේදනාවන් ලබා දුන්නා. පිංගුතුනි මේ සෝවාන් ඵලයට පත්වුණු බිම්බිසාර රජතුමාට ඒ තත්ත්වයට පත් වෙලත් මේ මහා දුකක් විඳීමට හේතුනේ කුමක්ද? පිංගුතුනි පෙර භවයකදී මෙතුමා චෛත්‍ය වටේ බෝමලුව වටේ චෛත්‍ය මිදුලේ බෝමලුවේ පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. අන්න ඒ මහා අකුසල කර්මෙන්, මහා පාපී ක්‍රියාවෙන් තමයි මේ ආත්ම භාවයේ මේ මහා දුක් විඳින්නට සිදු වුණේ. එනිසා ඔබ අවබෝධ කරගන්න, විහාරයට, පන්සලට, පන්සල භූමියට, තුරුණුවන් වැඩ සිටින ස්ථාන භූමිය ඔබ හිස්වැසුම් පාවහන් ආදී දමාගෙන අගෞරවයෙන් යුක්ත ඔබ කටයුතු කරමින් ඇවිදිනවා නම් පින්වතුනි, ඔබට මෙන්න මේ කියන ප්‍රතිඵලය සංසාරයේ කවදා හෝ ලැබෙනවා. එනිසා ඔබේ ජීවිතෙන් ඔබ මේ ක්‍රියාව සිදු කරගෙන තිබෙනවාද? තිබෙනවා නම් එයට සමාව ලබා ගන්න, තුරුණුවන් කමා කරවා ගන්න, ඉදිරියට ඒ නොකරන්න. මේ පුංචි දේශනාව ඔබේ ජීවිතයට ඒකාත්මික කරගන්න. බෝමලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. චෛත්‍ය මලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. පන්සලේ ගෞරවාන්විතව සිත පිරිසිදු කරගෙන ශ්‍රද්ධාන්විතෝ සිතින් යුතුව කටයුතු කරන්න. ඔබට පින්වතුනි සසර දිනා ගන්නට පුළුවන්. තෙරුවන් සරණයි.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය සුප්පවා.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතා. තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ. ධම්මපදය යම්

කැමැත්තින් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ

පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරයි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරයි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.

උතුම්ගු පිරිද්දේශනාවන්ගින් නිරෝගී සුවිය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකල්ප

7:30 රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: සුද්දි ලගුවන්ගේ සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවල.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.

0: රම්පෙතලිය
1: මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්ගම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා කරගන්න
1: රැඳී සිටින්නේ.
2: සුදිල කුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදුකරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදාකර

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවක්
1: සෝතිර කුවන් පෙතලියා.

0: පින්වතුනි, කොට්ටයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති. හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න, ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දානයට එකතු කරගන්නවනේ ඔබ කොට්ටයක්. එය පූජා කරනවා. නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ. හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන්, ගෞරවයෙන්. සිත සකස් කරගෙන පූජා කරන්න. ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා. අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා. සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන යහපත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත්පිළිවෙත්, ආචාර සමාචාර, උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතුවන, මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය.
1: සොතිර කුවන් පෙතලියා.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවි වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තවාදය.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලි ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලි.

හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාත් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි ධම්මපදය යමක.

කැමැත්තින් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ පින් කිරීමය.

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදි ලැබුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන බියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

පූජා කිරීමේ ආනිසංස. අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ චත්‍රදායක නමින් ස්වාමින් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාවයක පෙර කාලයක තමන්ගේ එකම පුතුණුවන් පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙලා මේ පුතුණුවන් කෙලෙසුන් නසා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වූයින් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරු පුතුණුවන්ගේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුලින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා

0: කිති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවයේ සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙර ආත්මයේ තමන්ගේ පුතාගේ පිරිනුවන් මංචකයට තමයි ඒ චත්‍රයේ පූජා කළේ. බලන්න එහි ආනිසංස කොයිතරම්ද කියලා. එනිසා පින්වතුනි, ඔබත් පූජා කරන පූජා වස්තුව, පූජා භාණ්ඩය ඒ ගෞරවයෙන් සද්ධාවෙන් පූජා කරන්න. ඒ වගේම පිළිඳවච්ච හාමුදුරුවන්ට චත්‍ර දානයේ අනුසස් 8ක් ලැබිලා තිබෙනවා. සීතලින් පීඩා නොලැබීම, තම ශාරීරියේ කුණු නොඇලීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, සෑම කල්හිම අන්‍යයන් විසින් ගරු බුහුමන් දැක්වීම, සියුම් වූ සුමට සුමුදු සමක් ඇත්තෙකු බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙකු බවට පත්වීම, ඌස්නයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි, ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගත්

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවෙකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවක්
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම සිද්ධ වන්නේය.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudila.radio.lk අරහා මුළු ලොවටම

0: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සොතිගල් ගුවන් විදුලිය.

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතෙමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමයි.

0: சுதில குவான்விதுலிய
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ

යාළුවනේ දිනපතා පස්වරු පහේ සිට පස්වරු හය දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

0: පින්වතුනි, කොට්ටයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති. හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න, ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දානයට එකතු කරගන්නවනේ ඔබ කොට්ටයක්. එය පූජා කරනවා. නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ. හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන්, ගෞරවයෙන්. සිත සකස් කරගෙන පූජා කරන්න. ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා. අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා. සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන යහපත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත් පිළිවෙත්, ආචාර සමාචාර, උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතු වෙන, මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
2: සුදිල ගුවන් විදුලියේ

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්ක

0: මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලි සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා නියතමය.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පතා කීර්තිය උදා
1: කරගන්න. සුදුල ගුවන් ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදාකරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිවමහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකථික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
2: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

අල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජා විත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජා විත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුත් වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

ังจายาสุไมหังแห่มดินามมากีวาดปัสสุมิมกิอันน

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන්පස බිහිත් බඩු ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්තකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

හේතු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පෙතුලිය.
1: බෝමලුව ඇමදීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද? බෝමලුව පිරිසිදු කරන ඇද්ද? පින්වතුනි, එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ සකන්සමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සී බුදුහාමුදුරු බුදු වීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙකු වේවි. වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ. ශෝක නොදැනී, චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ, ගෙඩි රෝග නොසෑදේ, කැසිලි රෝග නොසෑදේ, මීමැස්මොර වසංගත රෝග නොසෑදේ. විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ, දද රෝග නොසෑදේ, සැරව ගලන රෝග නොසෑදේ, වැළපීම් නැත්තෙක් වේ, තැති ගැනීම් නැත්තෙක් වේ, ඍජු සිත් ඇත්තෙක් බවට පත්වේ, පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත්වේ, කැමැති කැමැති සමාධීන් වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත්වේ. බෝධි සම්මාද්දක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනෙන් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද? අහන්න පින්වතුනි, දුගතියකට නොවැටී දෙව්මිනිස් සැප සම්පන් ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ. සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නොතැවරේ. අවුවෙන් සුළඟෙන් පීඩාවට පත් නොවේ. සිරුරෙන් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙක් බවට පත්වේ. සතුරන් නැත්තෙක් බවටද පත්වේ. නුවඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන්, ජලයෙන්, රජ්ජුරුවන්ගෙන්, සොරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තෙක් බවට පත් වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේවන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුව වැඩ සිටින, බෝධින් වහන්සේ වැඩ සිටින බෝමලුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සිත පිරිසිදු කරගෙන බෝමලුව පිරිසිදු කරන්න.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

හොඳයි චිත්‍රපට ගීතයක් අහන්න අපි මේ වෙලාවේ සූදානම් වෙනවා 1975 වර්ෂයේ අප්‍රේල් 4 වෙනිදා තරංගා සිංහල චිත්‍රපටිය තිරගත වුණා එහි සුන්දරු ලස්සන ගීතයක් තමයි තෝරා ගත්තේ මේ තරංගා චිත්‍රපටියේ කතාව දෙබස් නිෂ්පාදනය සේන දයානන්දයන් සිදු කළ අතර තිර රචනය අධ්‍යක්ෂණය සිද්ධ කළේ සුමිත් අමරසිංහ මහත්මයා සංගීතය අධ්‍යක්ෂණය කළේ ජස්ටින් ටොරින්ටන් අබේවර්ධන මහත්මයා ගීතනු නිර්මාණය කළේ ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීන් ගීත ප්‍රබන්ධ සිද්ධ කළා මහාචාර්ය සුනිල් ආර්යරත්න ධර්මශ්‍රී ගමගේ සිරිල් රත්නවීර කියන අපේ ශිල්පීන් මේ ගීතය ගායනා කළේ එදා එච්.ආර්. ජෝතිපාල ගායන ශිල්පියා සමග ශ්‍රීමති තිලකරත්න ශිල්පිනිය ඇතරම දයබ රසණනි අපි මේ ගීතයේ මුල් ගීතය ඔබ වෙනුවෙන් ප්‍රචාරය කිරීමට උත්සාහ ගත්තා නමුත් එහි තිබෙන අපහැදිලිතා ඒ වගේම ඔබේ ශ්‍රවණයට බාධා සිද්ධ වෙන නිසා ඒ මුල් ගීතය අපිට ප්‍රචාරය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ කනගාටු වෙනවා ඒ පිළිබඳව අපි මේ ගීතය නව සංගීතය අනුව ගායනා කරනු ලබනවා මෑත යුගයේදී ඒ ගීතය තමයි මේ ඔබේ සවන්පත් අතරට දැන් ගුවනට නැංවෙන්නේ තරංගා චිත්‍රපටියෙන්

0: அவள் நொதியிலே அமரே தரு அவள்
1: இரத்தலத்தினே ගීත රචකීන්ට ගී ලියන්නත් බෑ. පෙර අපර දෙදිගම සාහිත්‍ය කරුවන්ටත් ඉරහඳ නැතිව නිර්මාණ කිරීම අපහසුයි. ජ්‍යොතිෂවේදීන්ට තම කටයුතු කරගෙන යන්නට ඉරහඳ නැතිව කිසිසේත්ම බෑ. මා තෝරගත් ගීතයට ප්‍රවේශයක් මං එලෙස ලබා ගන්න කැමැතියි. කෘතහස්ත මහා රචකයෙකු වූ ශ්‍රී චන්දරත්න මානවසිංහයන් 1963 වසරේදී තිරගත වූ සිකුරුතරුව චිත්‍රපටයට ලියා දුන් ගීතයක් මේක. සංගීතයට නගා අපූරු තනුවක් මේට යොදා ගනිමින් ගායනා කළේ පණ්ඩිත් අමරදේවයන්. මානවසිංහ නම් වූ කවියා ගේයපද රචකයා මෙම ගීයෙන් ප්‍රකාශ කරන්නේ කුමක්ද? ඉරහඳ පායන මේ ලෝකයේ සැප දුක දෙකම සමබර බවය. තවත් අවිරකින් කිව්වොත් අෂ්ටලෝක ධර්මය මෙලව ක්‍රියාත්මක වන ආකාරයයි. කඳුවැටි ගංගා සාගර මේ සියල්ල පොළොව මත සමබරව ඉන්නවා. මෙහි ඇති කාව්‍යාත්මක ලක්ෂණයත් ඉස්මතුක වෙන තැනක් හැටියට පුළුල් උකුලේද සරු ලැමදේද බර දරාගෙන ගැමිලිය ඇවිදින විට ඇගේ මෘදු බඳ නැලවෙන්නේද සමබරවය. අපූරු කවි සංකල්පනාවක්. අප දරාගෙන සිටින මිහිලියද සිය පුළුල් උකුලත් සරු ලැමදත් දරාගෙන සිය මෘදු බඳ පමණක් සෙලවෙන්නට ඉඩදී සමබරව සිටින ගැමිලියක් වැනිය. මොනතරම්නම් අපූරු ගාම්භීර කවි සංකල්පනාවක්ද කියලා මං එලෙත් වතාවක් ඔබෙන් අහන්න කැමැති. පුහුදුන් අප වගේ මිනිසුන්ගේ ආසාවන් වැඩි. එහෙත් එම ආසාවන්ට ඉඩ නොදී අපට බොහෝ විට තැළෙන්නට සිද්ධ වෙනවා. ඒවා ඉවසගෙන ඉන්න සිද්ධ වෙනවා. මුළු ජීවන ගමනම එවිට කැළඹෙනවා. ඒ කැළඹීම රසවත්, මිහිරි, මහමඩ වගුරක හෝ වනේ විලක පියුම් පිපි නටන්නාසේ එය මිහිරිය. මෙනම් ජීවන කතරකි. එනම් ජීවිතය කාන්තාරයක් බව ප්‍රකාශ කරලා තියෙනවා. ජීවන කතරේ සැප දුක දෙකම ඇත. ඒ දෙක සමබරයි. ශ්‍රී චන්දරත්න මානවසිංහයන්ගේ මෙම ගීතය ඉතා සොඳුරු කවියක් වගේ. ඔහුගේ මහරු චින්තනයත් ඔහු ලෝකයේ දකින ආකාරයත් ප්‍රකෘති සෞන්දර්යය හා මානව චින්තන సంతානය සමබරවන ආකාරය හේතු කොටගෙන මෙම ගීතය කවියක්ම වගේමයි. හොඳයි, එහෙමනම් මෙන්න මේ කාව්‍යාත්මක ගීතය. ගීපද රචනය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්. තනු නිර්මාණය සහ ගායනය පණ්ඩිත් අමරදේවයන්.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳිමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳිමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පූජා කිරීමේ ආනිසංස සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලේ දූපදායක කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ දූපදායක හාමුදුරුවෝ හරීම ශ්‍රද්ධාවන්ත සීලාදී ගුණයෙන් යුක්ත ස්වාමින් වහන්සේ නමක්. එක දවසක් උන්වහන්සේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය පිරිසිදු කරනවා. මේ ගන්ධ කිරිය පින්වතුනි පිරිසිදු කරලා උන්වහන්සේම ඉතාම මිහිරි සුවඳවත් මල් සොයාගෙන ඇවිත් ඒ තුලින් සකස් කරන විශේෂිත වූ සුවඳ ධූපයක් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කිරිය සුවඳවත් කරනවා. ඒ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ කාරණාව සෙදු කරපු නිසා කල්ප 94ක් අපායට යන්නේ නැතුව දුගතියක උපදින්නේ නැතුව නිවන් අවබෝධය දක්වාම සැප විපාක වින්ද බව පාළි අපදානෙහි සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි පිළින්දවච්ච මහරහතන් වහන්සේටත් සුවඳුම් පිදූ පිනින් උන්වහන්සේට මෙහෙම ආනිසංස සමුදායක් ලැබිලා තිබෙනවා. සුවඳවත් සිරුරක් ඇත්තෙක් බවට පත්වීම, කීර්තිමත් ජීවිතයක් ලැබීම, යසස් ඇත්තෙක් බවට පත්වීම, වහා වැටහෙන නුවණක් ඇතිවීම, තීක්ෂණ නුවණක් ඇතිවීම, බූරි පඤ්ඤ යන නුවණ ලැබීම, ගැඹුරු නුවණ ඇත්තෙකු වීම, විපුල වූ නුවණක් ලැබීම, ජවන ප්‍රඥාවක් ලැබීම, පින්වතුනි මෙන්න මේ කියන උතුම් ආනිසංස සමුදාය දූපදායක හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගන්න තාක්කල් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. එම නිසා ඔබත් පූජා කරන සුවඳ ධූපය බුදු පියාණන් වහන්සේට බැතිබර ගෞරවයෙන් ශ්‍රද්ධාව සිත්වල පෙරදරි කරගෙන සකස් කරගත් මනසින් සිතින් යුතුව පූජා කරන්න. ඔබට එහි ආනිසංස මනාව ලබා ගන්නට පුළුවන්.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: පුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: සුදු ලගුවා විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංස දායකයි, මහා බලගතුයි. සදහව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිල යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසුවෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: කිරීමේ ආනිසංස. පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්නවා. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුළ මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන්න පුංචි පින්කමක්, ඒ පින්කම ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව, මනුලොව මේ ආදී වශයෙන් ඉපදුණු සෑම ආත්ම භාවයකම ඉතාම පිරිපුන් නුවණින් කටයුතු කරන්නට මහා ශක්තියක් ඇති වෙලා තිබෙනවා. අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට පහන් පූජා කිරීමේ ආනිසංසය උපනිශ්‍රේ වෙලා තිබෙනවා. තව හිටියා පංච දීපිකා තෙරණිය. පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංච දීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහිසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජානන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙනවා. මේ පහන් ආලෝකේ ආනිසංසය පින්වතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා, යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා. උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න, කෙලෙසුන් නසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුවෝ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කරා. ඒ ආනිසංසය වනපුත් අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකයේ පූජා කරන්න. ඒ පහන් ආලෝකයේ පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදුහාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුලින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන්වල බලන් ලැබුණ ආනිසංස කොයි තරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙනතෙක්, නිවන අවබෝධ වෙනතෙක්, නිවන ලබා ගැනීමතෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාව.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයිනයේ වැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය.
3: සීවලි පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනා